සුබ සන්ධ්‍යාවක්. අද ජුලි මාසේ 27වෙනිදා. සුපුරුදු සෙනෙහසින් ඒවකිම සුපුරුදු ලෙංගතුකමින් ඔන්න අපි අතත්තාව ඔබව සොයාගෙන FM තරංගමාලා 88.6න් වගේ මන්ත්‍රජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් ස්වර්ණ FM අරගෙන. උපන්බිමේ උණුහුම අදත් වෙනදා වගේම ඒ විදිහටම ඔබට තිළින්න කරන්නට අපි සියල්ලෝම සූදානම්. මෙල්බර්න් නගරයේ සිද්ධ වෙන දේ පිළිබඳවත් අපි අද කතා කරනවා. ඒ විතරක් නොවෙයි ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වන වැඩසටහනක් අදත් අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම්. ඔබේ හදවතේ රාව ප්‍රතිරාවණෙන් වූ ගි සමුච්චයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අදත් අපි වෙනදා වගේම තෝරගෙන තිබෙනවා. මෙල්බනි නොබට FM 88.6න් ලෝකෙ කොහේ කොතනක හිටියත් ඔබට අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපට සවන් දෙන්නට පුළුවන්. සෑම සඳුදාවකම මෙල්බන් වෙලාවෙන් රෑ 8 සිට රෑ 10 දක්වා මෙල්බන් නුවර සිට මහද්වීප 6කට රටවල් 70කට අරගෙන එන ආදරණීයම වැඩසටහනයි ස්වර්ණ FM. 94.42.111 අපේ මැදිරියේ දුරකථන අංකය වෙනදා වගේම අදත් අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, ඒ විතරක් නෙවෙයි චෝදනා ඒ සියල්ලටම. ඒ වගේම අපේ SMS අංකය 04.68.277.886. සෞර්දාරාධනාව. එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් උපන් මේ උණුහුම ඒ විදියටම තුරුළු කරගෙන ස්වර්ණ FM සමගින්

0: Streaming live all day, every day at pvfm.org.au.
1: මෙල්බන් ඉන්න හැමෝම මේ ලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ FM 88.6න්. හැබැයි 88.6 නෑසෙන මානේ ඉන්න මගේ ආදරණීය වික්ටෝරියා අනු හිතවතුන් අන්තර්ජාලයෙන් www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක එකතු වෙනවා. සුබ සන්ධ්‍යාවක්. New South Wales ප්‍රාර්ථනා ඉන්න ආදරණීය හිතවතුන්ටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි Canberra නුවරින් ආදරණීය හිතවතුනි ඔබටත් සුබ සන්ධ්‍යාවක්. බ්‍රිස්බේන් නගරින් අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනෙකුත් නගරවලින් හැමෝටමත් ඒ විදිහටමයි. දකුණු ඕස්ට්‍රේලියාවට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. තස්මේනියාවට සුබ සන්ධ්‍යාවක්. ඒ විතරක් නොවේ පර්ත් නගරයට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. නවසීලන්තයේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් සියලුම දෙනාව ඉතාමත්ම ආදරෙන් මතක් කරන්නේ ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඒ වගේම තායිලන්තය, ඉන්දුනීසියාවින් ආදරණීය හිතවතුන්, සිංගප්පූරුවින් අපේ ආදරණීය හිතවතුන්, ඒ විතරක් නොවේ තායිලන්තය, උපන් මව්බිම ලංකාවටත් ගොඩ වදින ඔබවත් ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නේ, ඉන්දියාව, පකිස්තානය, ඒ වගේම මැද පෙරදිගින් අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් අදත් වැඩසටහනට අපි පිළිගන්නවා. ආසියානු මහද්වීපයේ ඉන්න සියලුම ආදරණීය හිතවතුනි අයිබෝවන්, ඒ වගේම අප්‍රිකානු මහද්වීපයට අපි යනවා, ඔබටත් අයිබෝවන් කියනවා. යුරෝප මහද්වීපයේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාම අයිබෝවන් කියලා පිළිගන්නේ. ලතින් ඇමරිකානු රටවල්වල ඉන්න අපේ ස්වර්ණ FM අසනනුත් පිළිගන්නා ගමන්මයි. ඇමරිකාව, කැනඩාව, මෙක්සිකෝව ආදී උතුරු ඇමරිකානු රටවල ඉන්න අපේ ආදරණීය හිතවතුන්වත් අපි ඉතාමත්ම ආදරයෙන් සෙනෙහසින් අයිබෝවන් කියලා පිළිගන්නවා. මෙල්බන් නගරේ වෙලාව 8:09. මෙල්බන් නගරේ ඉඳලා තෝරාගත්ත ලස්සනම ගීතයක් තමයි අපි ඊළඟට වැඩසටහනට මේ ඉදිරිපත් කරන්නේ. සිසිර දිසානායක ගේපද රචනාවක්. සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහයන්. ගීතය ගායනා කරන්නේ අසුන්තා කරුණාරත්න.

0: Streaming live, all day, every day, at pvfm.org.au.
1: Suba Sandhavak. Adatvinadavakema, Suprudulingatukamin, Suprudu Adrien, Mahatvipahaya Kose Visitla inna, Swarna FM Shravakyanma, Beyond Pink segmentagata, Pilikanama, Mamarasi. Adakatakarani, Atrima Kantavan, Api, Varatagana Matrukavak Gana. ඒක තමයි ෆෙමිනිසම් නැත්නම් ස්ත්‍රීවාදය. ස්ත්‍රීවාදය කියලා කියන්නේ මොකද්ද? අපි ඒක ගැන හරියටම දන්නවද? ස්ත්‍රීවාදය එහෙම නැත්නම් ෆෙමිනිසම් කියලා අපි කතා කරන්නේ කාන්තාවන්ට සහ පිරිමින්ට සමාජය තුළ සමාන අයිතිවාසිකම්, වරප්‍රසාද අවස්ථා සහ සැලකීම් ලැබිය යුතුයි කියන මතය පදනම් කරගත්ත සමාජ සහ දේශපාලන ව්‍යාපාරයක්. මේක මූලික අරමුණ වෙන්නේ ස්ත්‍රී පුරුෂ භේදය මත සිදුවන වෙනස්කම් ඒවගේම අසමානතා නැතිකර ගැනීම. ස්ත්‍රීවාදයේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සමාන අයිතිවාසිකම් ලබාදීම. ඒ කියන්නේ දේශපාලන ආර්ථික හා සමාජීය ශේෂ්ත්‍රවල පිරිමින්ට වගේම කාන්තාවන්ටත් සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි කියන තැන තමයි ස්ත්‍රීවාදීන් ඉන්නේ. ඒ වගේම තමයි සාධාරණ අවස්ථා කාන්තාවන්ට ලබාදීම. අධ්‍යාපනය, රැකියාව, නායකත්වය වගේ තැන්වලදී ස්ත්‍රී පුරුෂ භේදයකින් නැතුව සමාන අවස්ථාවන් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි හිංසනයට එරෙහිවීම. දැන් අපි දන්නවනේ ෆිසිකලි ගත්තම කාන්තාවන්ට පිරිමින්ට වගේ ඒ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක නැහැනේ. ඉතින් ඒ නිසා කාන්තාවන්ට එරෙහිව ගෘහස්ථව කරන හිංසනය, පීඩාකාරී ලිංගික අතවර, වෙනත් හිංසාකාරී දේවල් වළක්වන එක තවත් අරමුණක්. හැබැයි මේක වැරදියට වටහා ගන්න අවස්ථා ගොඩක් තියෙනවා. ස්ත්‍රීවාදීන් කියන්නේ ෆෙමිනිසම් කියන්නේ මේ සමාජ දේශපාලන ව්‍යාපාරය මේකින් කියන්නේ පිරිමින්ට විරුද්ධ වෙනවයි කියන එක නෙවෙයි. පිරිමින්ට වෛර කරනවයි කියන එකත් නෙවෙයි. පිරිමින්ට වඩා කාන්තාවන් හොඳයි කියන එකත් නෙවෙයි. පිරිමි අපිට ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා කාන්තාවන් කියන එකත් නෙවෙයි. මේකේ සැබෑම අරමුණ තමයි සියලුම දෙනාට කාන්තාවන්ට පිරිමින්ට සමාජය තුළ එකම මට්ටමේ අයිතිවාසිකම් සහ ගෞරවය ලබා දීම. ඉතින් මේක සමහර වෙලාවට අපේ කාන්තාවන් වටහා ගන්නවා. එයාලා හිතනවා අපි මේ ස්ත්‍රීවාදීෙක් වුණාම අපි ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් ගැහණියක් වෙන්න ඕනේ. ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් ගැහණියක් කියන එක හරිම හොඳ සංකල්පයක්. සෑම ගැහණු දරුවෙක්ම ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් කාන්තාවක් වෙන්න ඕන කියන තැන අපි හැමෝම ඉන්න ඕනේ. හැබැයි ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් කාන්තාවක් කියන්නේ හැම බරක්ම තනීම උත්සාගෙන යන කාන්තාවකට නෙවෙයි. එයා ශක්තිමත් වෙන්නේ එයාට කවුරුත් අවශ්‍ය නැති නිසා නෙවෙයි. අවශ්‍ය වුණත් තමන්ව නැති කරගන්නේ නැති නිසා. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම දන්න, තමන්ගේ ජීවිතයේ වගකීමෙන් ගෙනියන, තමන්ගේ තීරණ ගන්න පුළුවන් කාන්තාවක් කියන එක. සමහර වෙලාවට සමහර අය මේ වචනේ තේරුම වැරදියට අරගෙන මට කවුරුත් ඕනේ නෑ, මට කාගේවත් අවශ්‍යතාවයක් නෑ කියන තැනට යන අවස්ථා මම ඕන තරම් දැකලා තියෙනවා. ඒක ආභරණයක් වගේ පාවිච්චි කරන ගමන්, පාවිච්චි කරන්න උත්සාහ කරන ගමන් පිරිමින් අපිට ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා ලෝකෙට පෙන්වන අයත් ඉන්නවා. එහෙම අය දැක්කම ඇත්තටම මට දුකක් අනුකම්පාවක් ඇති වෙනවා. මොකද ස්වාධීනත්වය කියන්නේ ශක්තිමත් ස්වාධීන ගැහණියක් වෙනවයි කියන්නේ ආදරය ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි. පවුලක්, සෙනෙහසක්, විශ්වාසයක්, සමීපත්වයක්, ඒ කියන්නේ ඉන්ටිමසි අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. ජීවිතයේ ලස්සනම දේවල් බොහොමයක් තරඟයෙන් නෙවෙයි සම්බන්ධතාවලින් තමයි උපදින්නේ. ආදරය, විශ්වාසය, ගෞරවය සහ ආරක්ෂාව දෙන පිරිමියෙක් කවමදාකවත් කාන්තාවකගේ පියාපත් කපන්නේ නැහැ. ඒ පියාපත් තවත් ශක්තිමත් කරනවා. ඇයට බයක් නැතුව සිහින දකින්න පුළුවන් වෙනවා. වැටුණොත් නැගිටින්න ශක්තිය ලැබෙනවා. ලෝකේ ජය ගන්න දුවන අතර මම තනියම නෙවෙයි කියන නිහඬ සැනසීම ඇයට ලැබෙනවා. ඉතින් ඒ වගේ සම්බන්ධතාවයකින් කාන්තාවක් වෘත්තියෙන් ඉහළට යනවා. ව්‍යාපාර ගොඩනගන්න, දරුවන්ට ආදරයෙන් පිරුණු ලෝකයක් හදන්න, සමාජයට බලපෑමක් කරන්නත්, තමන්ගේ පූර්ණ හැකියාවට ලංවෙන්නත් ඒ වගේ පිරිමියෙක් ඉන්න කාන්තාවකට පුළුවන්. සැබෑ පිරිමියෙක් කවමදාකවත් කාන්තාවකගේ ඒ ආලෝකය නිවල දාන්නේ නැහැ. ඒ ආලෝකය තවත් දීප්තිමත් වෙන්න සුළඟට ලෝකයට ආවරණය කරගෙන එයාව රකින්නවා. ඒ වගේම සැබෑ ශක්තිමත් කාන්තාවක් පිරිමියෙකුගේ අත්වැල පිළිගන්න එක දුර්වලකමක් කියලා හිතන්නෙත් නැහැ. මොකද ඇය දන්නවා ජීවිතයේ ලොකුම ජයග්‍රහණ බොහෝ විට මම කියන වචනයෙන් නෙවෙයි අපි කියන වචනයෙන් ගොඩනැගෙන බව. ස්වාධීනත්වය කියන්නේ තනීම තෝරා ගැනීම නෙවෙයි, තනිකම තෝරා ගැනීම නෙවෙයි. ස්වාධීනත්වය කියන්නේ තමන්ගේ වටිනාකම රැකගෙන ආදරය ලැබෙන විට එය බාර ගන්නත්, ආදරය දෙන්නත් ඇති නුවණ, ප්‍රඥාව. මොකද ශක්තියේ ඉහළම ස්වරූපය වෙන්නේ තමන් වටේට බිත්ති බැඳගන්න එක නෙවෙයි. තමන්ගේ හදවත වටේට බිත්ති බැඳගන්න එක නෙවෙයි. හදවත විවෘත කරගෙන ශක්තිමත්ව ඉන්න පුළුවන් වෙන එක. ජීවිතය කියන්නේ දරාගෙන යන්න විතරක් ලැබුණු ගමනක් නෙවෙයි. ජීවිතය කියන්නේ විඳින්න ලැබුණු තෑග්ගක්. ලස්සන ඉරබැස යාමක් තනියම බලන්න පුළුවන්. ජයග්‍රහණයක් තනියම සමරන්නත් පුළුවන්. කඳුළුත් තනියම පිහදා ගන්න පුළුවන්. ඒත් ඒ හැම දෙයක්ම හදවතට තවත් ගැඹුරින් දැනෙන්නේ ඒව බෙදා ගන්න ආතරෙන් පිරුණු කෙනෙක් ළඟින් ඉන්නකොට. සමහර හීන තනියම විඳින්න පුළුවන්. හැබැයි ජීවිතයේ ලස්සනම දේවල් බොහොම වෙලාවට බෙදා ගන්නකොට තමයි සම්පූර්ණ වෙන්නේ. මොකද ජීවිතයේ වටිනාම දේවල් සල්ලි වලින් සාර්ථකත්වයෙන් මනින්න බෑ. ඒවත් එක්ක මේ මොහොත මතකයක් කරගමු කියලා අත අල්ලගෙන ඉන්න කෙනෙක් හිටියාම තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. එහෙම කෙනෙක් නැති හිත ජීවිතය පාළුයි අඳුරුයි. ස්වාධීන වෙන්න, ශක්තිමත් වෙන්න, ඒත් ආදරය, පවුල, සමීපත්වය සහ එකිනෙකාගේ පිටුවහල කියන දේවල් දුර්වලකමක් කියලා වරද්දගෙන ජීවිතේ විඳින්න ලැබෙන ලස්සනම අවස්ථා අහිමි කරගන්න එපා. මොකද ජීවිතේ තනීම ජය ගන්න මහන්සි වෙන ගමනක් විතරක් නෙවෙයි, ආදරය කරන අයත් එක්ක විඳින්න ලැබුණු ගමනක්. ඉතින් වෙනද වගේම මම අදත් ඔයාලට හිතන්නට යමක් එකතු කරා කියලා හිතනවා. තවත් ලස්සන දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳලා ඔයාලා හමු වෙන්නෙන බලාපොරොත්තුෙන් මං සමුගන්නවා. ගිහින් එන්නම්.

0: Гите гана кри упали тера према и тен хитот ни апи. Еко зе лејна соре дасам хајат екка.
1: Кани айбоан бохо девал тиено ката каран ад Ланкаве тортуру расак тиено Ланкаве витрак не апи Индија е петрат тиан на дасак тиено ани. Кому да погиса тие гивела гије.
0: О баги да сатија хари вишешитај ми вишема ми апи та вишешатте активни Индијаве сесу жана аргеле тамај апи ја ката каранат тирне крине дехмени апи балапорото ни тинг මම හිතනවා ඒක අපිට හරි විශේෂ අරගලයක් කියලා ලංකාවට යම් කිසි බලපෑමක් කරා මොකද මේ ඔය දකුණු ආසියාතු ආසියානු කලාපයේ 2022 ශ්‍රී ලංකාවේ ජන අරගලයෙන් පස්සේ බංගලාදේශය නේපාලය වගේ රටවල මේ අලුත් ජෙනරේෂන් කිසි ජෙන් එකේ අරගල මාදිලියක් රැල්ලක් වගේ වීදිලා ගියා ඒකෙදි ශ්‍රී ලංකාවේ ජන අරගලයේ අර්ධ ජයග්‍රහණයක් ලබා ගත්තා ඊට පස්සේ නේපාලයේ බංග්ලාදේශයේ රටවල් වලත් යම් කිසි දෙකින් හිටපු පාලකයන් පළවහරින්න ඒ ජන අරගල විශේෂයෙන්ම ශිෂ්‍ය මුල් වෙලා කරපු ඒ ජන අරගල ඒවට හැකියාවක් ලැබුණා නමුත් ඉන්දියාවේ අරගලය ඊට වඩා වෙනස් ආරකින් තමයි නිමා වුණේ හේතුව පාලකයා ඉවත් වීම හෝ එහෙම නැත්නම් ඉල්ලස්සීම සිද්ධු වෙන්නේ නැහැ. මොකද ඇත්තම කියනවා නම් ඒ මේ අරගලයේ සුවිශේෂ වෙන කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ ඉන්දියාවේ extra ප්‍රබල පුද්ගලයෙක් අර රැකිරස්සාවල් නැතුව ඉන්න තරුණ තරුණියන්ට කරපු අපහාසය ඒගොල්ල කැරපොත්තු කියලා කියපු අපහාසයත් එක තමයි ඔය කැරපොත්තන්ගේ ජනතා පක්ෂය කියන එක Facebook සමාජ ජාල මාධ්‍ය අවකාශය හැදෙන කිතාමත්ම වේගෙන් අතිවිශාල පිරිසක් එකට එකතු වෙන සමාජ ජාල හරහා එතකොට මේ උත්තර පත්‍ර ප්‍රශ්න පත්‍ර එහෙම නැත්නම් ඔහුන් ඉතාමත්ම අමාරුවෙන් කරන ලද විභාගයක විශේෂණ කරන ලද විභාගයේ උත්තර ප්‍රශ්න පත්‍රයේ අපි කියන්නේ සමාජගත වීම නිසා ලීක් වුණා කියලා කියන්නේ ඉතින් ලීක් වීම නිසා තමයි මේක මේකට මේ මුල් අඩිතල වැටෙන්නේ ඉතින් ඔහුගේ මූලික ඉල්ලීම වෙලා තිබුණේ ඒ විභාගය නැවත පවත්වන්න එපා සහ අධ්‍යාපන ඇමතිවරයා ඉවත් වෙන්න ඕන කියන කාරණාව මේකට මුලදී බොඩි ආන්දුව පුළුවන් තරම් උත්සාහ කරා අන්තර්ජාලය අවීර කළා එතකොට වාහන වලින් දෙල්ලි නගරයට එන අය වළක්වලා ඊට අමතරව දෙල්ලි පොලිස් ප්‍රධානියව රහසෙම මාරු කළා වෙන කෙනෙක්ව දාලා යම් කිසි දෙකින් මර්ධනය අරගෙන මේක මැඩපවත්වන්න කියලා නමුත් ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ටුනේ නැහැ මොකද අනිත් ප්‍රාන්තවලත් තරුතරණ මේකට සහභාගී වුණා ඒ වගේම ගොවියන් මේ විරෝධයේදී කොහොමදත් ගොවියෝ මොඩිට එක පොඩි ඇරියස් එක නින්නේ ඔහුන් ඒකට මේ සම්බන්ධ වුණා ඊට පස්සේ වැඩ කරන ජනතාව සහ ශිෂ්‍ය විශේෂම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉන්දියාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දෙවන්ත විදිහට මේ අරගලයට දායකත්වය දැක්වුවා. ඉතින් ඒක නිසා තමයි ඔහුගේ ඉල්ලීම එහෙම නැත්නම් අධ්‍යාපන ඇමතිවරයා ඉවත් වීම කියන කාරණාව දක්වා මේක අරගෙන යන්න ගිහිල්ලා මොදිට තමන්ගේ කැබිනට් එකේ ඉන්න ප්‍රබලම ඇමතිවරේ ඉල්ලස්සන තැනට පත් කරගන්න හැකියාව ලැබුණා. දැන් මෙතෙන්දී ඉන්දියාව පැත්තෙන් ලැබූ ජයග්‍රහණය. අධ්‍යාපන ඇමතිවරයා ඉවත් කරා කියලා ඉන්දියාවේ අධ්‍යාපන තත්ත්වයන් වෙනස් වෙයිද කියන එක ගැන අපිට වෙනම කතාවක් තියෙනවා කරගන්න ඒක හරියට පිළිද කියන එක ගැන. නමුත් අරුන්දති රෝයි මේ ගැන ඉතාමත් අපූරු ලිපියක් ලියලා තිබුණා. ඒ ලිපිය සහ ඊට සමගාමීව අදහසක් ඇහිලා තිබුණා මෝදි කියන ඒකාධිපතියාට රහසින්වත් විවේචනය නොකරන ඔහු රහසින්වත් විවේචනය නොකරන බොහෝ දිනෙකට අවස්ථාවක් ලැබුණායි කියලා එහෙම නැත්නම් ඒ විවේචනය කිරීම වනාහි ඉන්දියාව ලබාගත ජයග්‍රහණයක් කියලා. ඒ කියන්නේ විශේෂම ඔහුගේ මර්ධනයට එරෙහිව තරුණ තරුණියන් එළියට එීම. ඒක තමයි ඔහුන් ලැබූ ජයග්‍රහණයක් හැටියට සාමාන්‍ය සිසුවල් විචාරකයෝ හඳුන්වන්නේ. දැන් ලංකාවෙත් එහෙම තත්ත්වයක් තිබුණා. ලංකාවෙත් දැන් ওই ගෝඨාභය රාජපක්ෂලා බලේ ඉන්න කාලේ ඔහුන් මර්ධනය කැඳවාවි කියන කාරණාවත් එක්ක ඒ මර්ධනේ පෙනිපෙනි තමයි රටේ ජනතාව එළියට බැස්සේ. ඉතින්දී ඔහුන්ට පහල යන්න උනා තමන්ගේ සිංහාස රොලින් එක ඉන්දියාවෙත් ඒ විදිහටම සිද්ධ වුණා. මෝදි වගේ ඒකාධිපතියෙකුට ඔහු ඔහුට තිබුණ බය එහෙම නැත්නම් සමාජයත් ඔහුට තිබුණ මේ යම් කිසිම ඔහු ඉතින් පතුරලා තිබුණ භීතිය පරාජය කරන්න මේ අරගලට හැකියාව ලැබුණා. මම හිතනවා ඒක තමයි ඉන්දියාව පැත්තෙන් ලබාගත් විශේෂම ජයග්‍රහණය වෙන්නේ.
1: කණිත මේ වගේ ජයග්‍රහණ එහෙම නැත්නම් මේ වගේ අරගල ගැන අපි කතා කරනකොට බොහෝ වෙලාවට කියවෙන කාරණාවක් තමයි මේවා මේ ඒ රටේ නෙමෙයි පිට රටවල වලින් plant කරන වැඩ විශේෂයෙන්ම දැන් මේ මොදිගේ ප්‍රශ්නේ වෙලාවේදී බොහෝ දෙනෙක් කියවා මේක ඇමරිකාව විසින් යනගත කරපු වැඩක් කියලා. දැන් ඔබ ඒක පිළිගන්නවද? මොකද මේක ලංකාවේ අරගලයේ වෙලාවේදීත් බොහෝ දෙනෙක් කිව්වා මේක ලංකාවේම පැන නැගුණු දෙයක් නොවේ. මේක ඉන්දියාවත් ඒ වගේම ඇමරිකාව වගේ බටහිර රටවල් වලින් පෝෂණය වෙලා පැන නැගිච්ච අරගලයක් කියන කාරණාව. ඒක පොත්පත් පවා දැන් මේනකොට ලියවිලා තිබෙනවා. දැන් මේ ලංකාවේ වගේම ඉන්දියාවේ මේ ශිෂ්‍යයන්ගේ තිබිච්ච ප්‍රශ්නය එමෙතන මේ ප්‍රශ්න පත්‍රයක් ලීක් වුණා කියන දැන් අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම ඒ වගේ දෙයක් ඉතාමත්ම සිල්ලර වගේ විදිහට තමයි සැලකෙන්නේ. ඒක සිල්ලර කාරණාවක් නොවේ. නමුත් දූෂණය වංචාව බොහෝ වෙලාවට රජ කරවන රාජ්‍යයන්නේ මේවා. එතකොට ඒ වගේ රටක ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවක් එකතු වෙන උද්ඝෝෂණයක් කරන්න තරම් කොහොමද මේක පෙළඹෙන්නේ? කොතනින්ද මේක පටන් ගන්නෙ?
0: නැක තමයි මම අර මුලිනුත් කිව්වේ ඒක අර ඉතාමත්ම සරල සිද්ධියකින් ඔය ශිෂ්‍යයන්ට කරපු අපහාසයක් නිසා තමයි මම ඔය මේ කරපොතු පක්ෂය කියන එක පටන් ගන්නෙ ඒක අන්තර්ජාලයෙන්. නමුත් දැන් අපි හිතන්නේ නැති තැන් වලින් තමයි මේ මේ අලුත් ජෙනරේෂන් එකේ ප්‍රශ්න අල්ලන්නේ. අපි ගොඩක් වෙලාවට හිතනවානේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්නම් අපි කතා කරන මේ ආර්ථික
1: බර ප්‍රශ්න
0: නැතුව ඒගොල්ලෝ ඒගොල්ලන්ට මේ අන්තර්ජාලය බ්ලොක් කරන්න ගියාම ඔය නේපාලේ වගේ දේවල් වල සිද්ධ වෙච්ච දේවල් දිහා බැලුවට පස්සේ බංග්ලාදේශයේ මේ එහෙම මේ දැවැන්ත බරපතල ආර්ථික විග්‍රහයන් කරගෙන නෙමෙයි එන්නේ ඒගොල්ලෝ. මේ හරි පොඩි ප්‍රශ්නයක් ඇති ඇවිලෙන්න. නමුත් අර ඔයා කිව්ව කාරණාවට මම 100% එකගයි. මොකද මේ මේ වෙලාවේ ගෝලීය දේශපාලනයේ හැසිරීම කියන්නේ මෝදි ගැන මේ ට්‍රම්ප් හරි අපුරු ප්‍රකාශයක් කර හම්බෙච්ච වෙලාව ඔහු හරිම මේ අමාරු නෙගෝෂියේට් කරන අමාරු මිනිස්සෙක් කියලා. ඒ කියන්නේ මෝදිට යටත් නොවීම වගේ එකක්. සමහර මෝදි ඕන කෙනෙක්ව කටින් ගහලා මොකක් හරි කළා මේ පෙරලා ගන්න හදනවනේ. එහෙම මොන හරි දෙයක් කරගන්න බැරි වෙන්නේ නැති මෝදි සමහරලාට ඔහු පෞගේ දවස්වල ඉන්දියාවකට සමහර ජාත්‍යන්තර දේශපාලන තීන්දුවත් එක්ක ඇමරිකාවට හිතෙන්නේ නැති මෝදිලා ඇමරිකාව එකට තමයි එක පතේ කන්නේ. නමුත් පොඩි සද්දයක් දාන්න ඕන කියලා හිතුණා දන්නේ නිසා කොහොමද ඇමරිකාව මේක පිටිපස්සෙන් හිටියා කියන කාරණාව ගැන මේ එක පොදු මතයක් හැටියට තියෙන හොඬ රටවල අස්ථාවර කරනනම් සමහර බලවේග වලින් පැන නගින ප්‍රශ්න අස්තර හොඬින් ඉන්න එක ලංකාවෙත් තුන එක ඉතින් අපි පිළිගන්න ඕන කතාවක්. ලංකාවේ අරගලයේ වෙලාවෙත් ඒක ජනතාවගෙන් පොලාපැන්න අරගලයක් වුණාට වටේ පිට ඉන්න එම්බසි ටික ඒකට නානක් ප්‍රකාර විදිහට සම්බන්ධ වුණා. ඒගොල්ලන්ගේ අජෙන්ඩා වලට මේක මෙහෙව ගන්න හැකියාව තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ වගේ සමහර මෙහෙම වුණා කියන එකත් ගැනත් අපිට යම් කිසි දෙයක් ඔබ කිව්ව පොතපත් වලින් ලියලා තිනවා. ඒවා සාක්ෂි සහගතව එපොයලා තින දේවල්. ඒක ගැන අපිට මේ ඒක නැහැ කියලා කියන්න බෑ. ඉතින් හැබැයි මම පෞද්ගලිකව සහ මේ පොදු දේශපාලන කතාවක් හැටියට කිව්වොත් මේ ඉන්දියාවේ ඔය අරගලේ උතරින් නැවතුණ එක හොඳයි. ඒ කියන්නේ ඕක මෝදි ඔය අධ්‍යාපන ඇමතිවරයා ඉවත් කිරීම සහ ජනතාව ඒ කියන්නේ ශිෂ්‍ය විසින් ඉල්ලපු අධ්‍යාපන ඇමතිවරයා ඉවත් වෙන්න කියන තැනට ආපු තැනදී ඒක එක්තරා විදිහක තැනකට හෙල්ලා නැවැත්තුන එක ඉතා හොඳයි. මොකද ලංකාවේ වගේ නෙමෙයි ඉන්දියාවේ අරගලේ පැතු මම අපි දැක්ක දෙයක් තමයි ඒකදී අර බලවේග ඔල තියෙන මේ යම්කිසි අදිෂ්ඨානයක් එහෙම නැත්නම් ඉලක්කයක් ගැන ලොකු දැක්මක් තිබුණ නැහැ. මොකද ඒකට මේ අර පැන නැගුණු ජනතා ප්‍රවාදය ඒකේ මේ ඒ ප්‍රවාහය ඔහු මුලදී ආවට වැඩි පහු වෙනකොට ආව මම දැක්ක කීප දෙනෙක් කියන මේ මේක ඉන්දියා මේක මේ මේක පංජාබ් ගුජරාත් මුස්ලිම් තමිල්නාඩු මේක පොදු ඉන්දියා රට තමයි අපි සලකනවා කියලා ජාතිවාදී කියන එක අරගලයකදී පළමුවෙන් පරාජය වෙන්න ඕනේ. ඒක ලංකාවේ වුණා. එයා කරපු ඉන්දියාත් එක වෙලා තිබුණා. ශිෂ්‍ය ව්‍යාපාර ටිකක් පහු වෙලා මේකට මැදිහත් උනේ. වාමාංශික ව්‍යාපාරවල මැදිහත් වීමේ අඩුපාඩුවක් තිබුණා. ඒ නිසා මේකට හරි ඔලු ගෙඩියක් හයි වුණාද කියන එක. කියන්නේ දැන් ඒගොල්ලෝ අපි දැක්ක කියලා අපි පිළිගන්නවා. අපි දේශපාලනයට පිළිගන්නවා ඉන්දියාවේ නිදහස් රටනේ පුරෝගාමි මෙහෙවරක් කරේ සුභාෂ් චන්ද්‍ර බෝස් සහ භගත් සිංහ ඇතුළු පිරිස කියලා. ඒගොල්ලෝ තමයි ඉන්දියාව සමාජවාදී ඉන්දියාවක් බවට පත් වෙන්න ඕන කියන කාරණා ටික සටන් කරේ. ඔවුන මරලා දැම්මා. ඊට පස්සේ පෙළපාලි වල දැක්ක විශේෂම දේ තමයි ශිෂ්‍යයන් භගත් සිංහගේ ඡායාරූප අරගෙන තමයි ඒ පෙළපාලි ආවේ. කියන ඔවුන්ට අර ඉන්දියානු ඇත්ත නිදහස් අරගලේ කියන්නේ ගාන්ධිලා කරපු පාවාදීමේ අරගලේ නෙමෙයි භගත් සිංහලගේ ඇත්ත නිදහස් අරගලේ ඒ බීජයන් ඒ ඉගැන්වීම් එක්ක ඔවුන් ඒ භගත් සිංහගේ පින්තූර අරගෙන ආවා. වාමාංශික හැඩයක් ගත්තා. ඉතින් නමුත් ඒක සංවිධානමය වශයෙන් ලංකාවේ වගේ පාලනය කිරීම හැකියාවක් කොහොමද තිබ්බද කියන ප්‍රශ්නේ මාතෘකාව මොකද විශේෂයෙන්ම අවස්ථාවාදී දේශපාලකයෝ දැන් ලංකාවේ නම් අපි දැක්ක සජිත් ප්‍රේමදාස අනුර කුමාර සනායක වසන් සමරසිංහ ඔය ආපු එකිනෙකයට අරගල භූමියෙන් යන්න විරෝධයක් ආවා එක්ක ගහලා පෙන්නුවා නැත්නම් මැනලා පෙන්නුවා එහෙම දෙයක් වුණා නමුත් දැන් රාහුල් ගාන්ධි වගේ කෙනෙක් මේක අසර කඩම් පෙන්න ගමන් ඔහු තමයි මේ අරගලේ නිකන් ඊළඟ ඉලක්කය වගේ එකක් කියන්නේ ඊළඟ බලහුව මාරු ඉලක්කය වගේ එකක් ආපු ගමන් අර දේශපාලන වශයෙන් ඒක බෙදෙන්න ගත්තා මම හිතන්නේ අඩුපාඩු තිබුණා එතෙන්දී වමේ පක්ෂවල තිබුණ එකමුතුකම නැතිකම සංවිධානයක් ප්‍රතිකම හරහා ඕක උතරින් නැවතුනේ කොහොඳයි මොකද සමහරලාට ඕක ඉස්සරහට ඇදුනා නම් තවත් විදිහට ඕක විසිරුවා හැරියේ නැත් විසිරලා ගියේ නැත්තම් සමහරට මෝදි තමන්ගේ පනේ පුප්පන් ඉඩ තිබුණා මොකද ඒ උහුල දන්නා මේක මේක ඇස්සේ තියෙන සංවිධානකම නිසා උට ඒ මර්ධනයක් ගේනීමේ ඉඩකඩ තිබුණා ඔහු එහෙම නිකන් කතා බහ කරද්දී නම් අපි ඔහුගේ අර වීඩියෝස් එහෙම දැක්කම මේ පසුබෑමකින් තමයි කතා කරේ නමුත් මෝදිගේ ඉතිහාසයේ චර හොඳ එකක් නෙමෙයි චර මේ කොහොමද හොඳ එකක් නෙමෙයි ඔය ජාතිවාදියෙක් ඊටමත් නරක ජාතිවාදියෙක් උතම අර අකන් බාරත් කියලා එකක් හදාගෙන හින්දුස්තාන් රාජ්‍යයක් හදන්න බටේ රාජ්‍යවල ටිකක් අටෝගෙන කරන්න යන වැඩක් තියෙනවා ඉතින් අපේ ලංකාවත් එකට ඔහු ආඳගෙන තියෙන්නේ ඉතින් ඒ වගේ පුද්ගලයෙක් ගේ මිලිච්ඡත්වය පොළාපනින්න අවස්ථාවක් තිබුණා ඒගොල්ලෝ අරගලේ ඉතරින් නැවතුණ එක ගැන අපිට දේශපාලන කීමක් තුන එක හරිතනින් නැවතුණයි කියලා.
1: කණි මං හිතන්නේ අරගලේ එහෙම නැත්නම් ඉන්දියාවේ ප්‍රශ්නේ එතනින් ෆුල් ස්ටොප් වුණා කියලා සම්පූර්ණයෙන්ම නැවතුණා කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ අපි මේ ඉන්දියාවත් එක්කම සාකච්ඡා කරන්න කාරණාවක් තියෙනවා ඒ තමයි බොහෝ දෙනෙක් කියන මතයක් තියෙනවා පොදු මතයක් තියෙනවා ඒ ඇමරිකාවත් ඉන්දියාවත් එකතු වෙලා මේ ඉන්දියානු වටේ තියෙන ඉන්දියාව වටේ තියෙන රටවල් අකර්මණ්‍ය කරනවා. ඒ රටවල නායකයෝ ඉන්නවා නම් ඒ නායකයන් වයින් කරලා තමන්ගේ කීමට වැඩ කරන නායකයෙක් පත් කරගන්නවා. ඒක ලංකාවේ තරගලයකින් කරන්න උත්සාහ කරනවා, නේපාලයේ කරන්න උත්සාහ කරනවා, බංග්ලාදේශයේ කරන්න උත්සාහ කරනවා, මාලදිවයින පැත්තෙන් කරන්න උත්සාහ කරනවා. ඇමරිකාව ඒ වෙලාවේ ඉන්දියාව තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඉන්දියාව සහ ඉන්දියානු ඔත්තු සේවාවන් පාවිච්චි කරා කියලා දැන් බොහොම සාක්ෂි තියෙනවානේ. හැබැයි අවසානයේදී ඇමරිකාව ඉන්දියාවට කියලා ඒ වැඩේ කරගෙන ඉන්දියාවට පාරක් දෙන්න වගේ ගියා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. දැන් මේ කාරණාවේදී මෝදි ක්‍රියා කරපු ආකාරය අපි අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෝදි පැරදුනාද කියන එක. දැන් ඔබට අනුව මෝදි පැරදිලා ඇති. මම වැරදි නම් ඔබ නිවැරදි කරන්න. නමුත් මෝදි කියලා කියන්නේ මම දන්නා විදියට සහ මම කියවා ගත්ත විදියට දේශපාලන ඉතාමත්ම සට කපට නායකයෙක්. එතකොට එතුමා මේ වෙලාවේදී භාවිතා කරන ක්‍රමවේදය අර ඔබ කිව්වා වගේ අමුතුම නිකන් බයාදු වගේ ක්‍රමවේදයක්. හැබැයි ඒක රංගපෑමක්. ඒක රංගපෑමක් වෙන්නේ කොහොමද කියලා මට හිතන විදිහට මම ඔබට ඔප්පු කරොත් එහෙම. දැන් මේ අරගලේ පටන් ගන්නෙ එහෙම නැත්නම් මේ විප්ලවයේ පටන් ගන්නෙ මොකක්කෝ වචනය කැරපොත්තංගෙන් ඒ මේකට මේ ඉන්නේ මේ ජෙන්සී කියන එහෙම නැත්නම් මේ ඉතාමත්ම ළඟදී ඉපදුන නව යෝන් යවුනියන් තාමත් 18 වගේ 19 20 වගේ වයස් සීමාවල ඉන්න අය. එතකොට මේක මර්ධනය කරන්න ඔහු භාවිතා කරපු ක්‍රමවේදය හරිම සූක්ෂමයි. ඔහු ප්‍රකාශ නිකුත් කරන්න ආවේ නෑනේ රටේ තියෙන ප්‍රධාන මාධ්‍ය වලින් NDTV හරි එහෙම නැත්නම් දූරදර්ශන හරි ඉන්දියාවේ තියෙන ප්‍රධාන පෙළේ මාධ්‍යයකට ඇවිල්ලා ඔහු ප්‍රකාශයක් නිකුත් කරන්නේ. ඔහු පාවිච්චි කරන්නේ අර යූත් ගෲප්ස් පාවිච්චි කරන Instagram එක. එතන ඔහුට මේකප් නෑ මොනවත් නෑ සෙල්ෆියක් ගන්නියෝ. සෙල්ෆි කැමරාවක් අල්ලගෙන ඒ කතා කරන්නේත් හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කියලා. සාමාන්‍යයෙන් තමන්ගේ මුණුබුරන්ගේ මිනිබිරියන්ගේ වයසේ ඉන්න ජෙන්සී කණ්ඩායමට ඔහු කතා කරන්නේ හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කියලා. ඒතර එහෙම කතා කරමින් අර ඔවුන්ගේ මට්ටමටම වැටිලා ටිකක් අර නියන් තමන්ගේ අර හැඩි දැඩිකම දැන් අපි ගෙමු අපේ රටේ ජනාධිපතිතුමා යනකොට එහෙම ඔහු පෙන්වන්න නිකන් අර අයියා පාට් එක තියෙන්නේ. ඒක දැම්මේ නෑනේ. ඔහු අපේ ජනාධිපතිතුමාට අයියා පාට් එක දැම්මට ජෙන්සීයකට දැම්මේ නිකන් ඊටත් වඩා බයාදු පාට් එකක්. හැබැයි දාලිවරේලා මේක ඔහු හිමින්ම මේ අයින් කරගත්තා. ඒ අයින් කරගත්ත එක පිටිපස්සේ ඔබට හිතෙන්නේ නැද්ද ඊට වඩා භයානක දෙයක් තියෙනවා කියලා?
0: මෙහෙමයි දැන් මම දැක්ක ඔහුගේ වීඩියෝස් වල ඔය කියන ආකාරයේ තිබුණා මේවා දෙකක්. ඒ වුණාට දැන් වෙලා තියෙන්නේ මෝදි එතෙන්දි දේශපාලන උපක්‍රමයක් තමයි පාවිච්චි කර එක වෙන්න පුළුවන්. නමුත් ඔහුට අර අර සමාජයෙන් තිබුණ අර අපි කියන්නේ අර මෝදි කියනෙ මනුස්සයාට විරුද්ධව රහසින්වත් චෝදනා එල්ල කරන්න නැති ඉන්දියානු සමාජය මේ ජෙන්සි එකේ පොඩි උන්ටි කැහැල එළියට බැස්සලා චැලෙන්ජ් කරාට පස්සේ ඔහු බලනවා වටේ රටවල තිබුණ ආදර්ශයකුත් තිබ්බනේ. එනිසා මේ පහසු ඉලක්කයන් දීලා තිබුණේ තන ඉතින් අමාරු ගන්න මේ තමන්ගේ පක්ෂයේ ප්‍රබල එක් තමයි නමුත්
2: ඒයි අයින් කරන් පස්සේ
0: ප්‍රශ්න ඉවර වෙනවා කියලා තේරෙනවා නම් ඊට පස්සේ ඊතුරු ප්‍රශ්න ටිකට උත්තර හොයලා දෙන්න කියන තැන යා දවස් දෙකක් ඇතුළත මේක කළ දෙනවා කියලා ඔහු ඇත්තටම ඔබගේ වගේ කලබලුනේ නෑ තමයි ඔහු අර මේ දවසෙන් දවසෙල ප්‍රකාශ කරෙත් නෑ ප්‍රධාන මාධ්‍ය ජාලාව ගැන මේ ඒ තරුණයන් අතර විශ්වාසයක් තිබුණේ නෑ ඒ කියන්නේ ඔහුගේ චෝදනාවක් තිබුණා ඔවුන්ගේ මේ වෙන සමහර මර්ධනකාරී ක්‍රියාවන් සහ සමහර සිද්ධීන් විදේශ මාධ්‍ය සහ ෆේස්බුක් ජාලවලින් විතරයි ප්‍රචාර වුණේ අනිත් මාධ්‍ය ටික ඔක්කොම මොදි වෙනුවෙන් හිටියා මිසක් ඒවා ප්‍රචාර කරන්නේ නැහැ කියලා ඔවුන් මම දැක කීප තැනකම ඔවුන් කියනවා.
1: ඔව් අර ಜಾති අමතන්න ගියේ නෑනේ නිකන් බෑක් ඩ්‍රොප්ස් හදාගෙන හරි අමුතු විදිහට.
0: ඔව් එහෙම වුණත් කරේ නෑ. ඌ අර අර ඉතා සරල විදිහට මේ වැඩේ කරා. මොකද ඒකේ අර තිබුණ සරන් පාඩේ මම කිව්වා වගේ ඒක එහෙම මේ මහා තරුණ එකක් නෙමෙයි. ඉතින් මොදි ගෝහොම් කියන තැනට මේක තල්ලු කරගන්න තිබුණා. මෝදි පළවෙනි එකේදී ඔහු ඒ තීරණේ ගත්තේ නැත්තම් ඒ කියන්නේ ඔහු දරදඬු වෙලා ඔහු හිතුවා නම් අධ්‍යාපන ඇමතිවරයා මම තියාගෙන ඉන්නවා රයිට් පුළුවන් දෙයක් කරපුවා මට මෙච්චර හමුදා කියන දැන් ඔය ඉන්දියාවේ සමහර මං අත් දැක්ක කවුරු කියලා දිනා ඉන්දියාවේ මේ මොකක් හරි මේ අරගලයක් මැඩලන්න ඕන තියෙන්නේ අහවල් ප්‍රාන්තය ආව අහවල් ප්‍රාන්තයට යවන එක කියලා. ඒ කියන්නේ ඒ තරම් දුරට ඉතා පසුගාමි විදියට ආගම් වශයෙන් ජාතිවාදී වශයෙන් බෙදිලා ඉන්න මිනිස්සු ටිකක් නේ ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හින්දුස්ථාන් මේක රටයි කියලා කිව්වට ඒගොල්ලෝ මොනහරි පොඩි පොඩි දෙකින් ඒගොල්ලන්ගේ ජාතිවාදය ඔස්ස ගන්න අගවාදය ඔස්ස ගන්න පුළුවන්. ඒ නිසා මේ සාමාන්‍යයෙන් පංජාබ්යට පහර දෙනවා නම් ගුජරාටි පැත්තෙන් කවුරු හරි ගණන් කෝ වැඩේ ඉවර කරගන්න පුළුවන් වා එකක්. ගැන එහෙම නිකන් එහෙම කතාවක් තියෙනවා. ඉතින් නමුත් ඒකත් අපි හිතන තරම් ලේසිත් නෑ. මොකද ඒ ඔය අරගලය ඇතුලේ ඒ ජාතිවාදී පරාජය වීමට ආවේ. දැන් ලංකාවේත් ඒක වුණා හරි අපූර්වට. ජාතිවාදී කියන එක පරාජය වීම ආව දැන් අලුත් ජෙනරේෂන් එක පරාජය කරමින් යනවා. දැන් අපි මේ දැක්කනේ ඕස්ට්‍රේලියාවේ ලොකුවට පිම්බිලාපු වන් නේෂන් දැන් ආගිය අතක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ජාතිවාදී පරාජය වෙනවා. ලෝකේ ඉන්දියා ලංකාවෙත් ඒක උස්සන්න හදන උස්සන්න ඉස්ස ගන්න බෑ. මම දැක්කද ඔය කාවඩි වගේ අල්ලගෙන මොන හරි එකක් හදන්න හදනවා. එහෙම එම ගෙනියන්න බෑ. ඉතින් ඒක තමයි එතන උනේ. ඒ කියන්නේ ඔහුගේ ඔබගේ උපක්‍රමය හරි මං කියව පාවිච්චි කර උපක්‍රමයක් තිබුණා. නමුත් කොහොම බැලුවත් ඔහු යම් කිසි දෙකින් ඔහුගේ කකුලක් පිටිපසට ගත්ත ඉස්සරහට මොනවා කරයිද කියන එක හිතන්න බෑ. ඒක අපි අර ඊළඟ තැනට එනවා නම් අපි ඒක කොහොමද අපි ඒක ලංකාවට වාසියක්
1: වෙන්නේ. නැද ඒක තමයි දැන් මොකද අපි ඊළඟ මාතෘකාවට යන්න කලින් මට ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඉන්දියාවේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම නිසා ශිෂ්‍ය අරගලයක් ඇති වෙලා ඔබ කියන විදිහට ජනාධිපතිවරයාගේ අතිශය සමීප හිතවතෙක් වෙච්ච අධ්‍යාපන අමාත්‍යතුමාව දුරෙන් ඉවත් කරනවා. ලංකාවේ මේ මෑත කාලීනව මේ වගේ සිද්ධි ගණනාවක්ම වෙනවා. එකක් තමයි දැන් ඔය අධ්‍යාපනය ගැනම කතා කරනවා නම් ඔබට මතකයි 6 වසරේ පන්තියේ පෙළ පොත්වලට අසභ්‍ය වෙබ් ලින්ක් ඇතුළත් කිරීම. කිසිම දෙයක් උනේ නැහැ. ඊට පස්සේ ඔබට මතකයි ඛනිජ තෙල් හෝ ඒ වගේ ඉන්ධන සම්බන්ධ අමාත්‍යවරයෙකුට ඇති වෙලා තිබිච්ච ප්‍රශ්න. ඊට පස්සේ ඔබට මතක ඇති මේ මෑත කාලීනව සුපිරි ජයග්‍රහණයක් කරා විදියට අර විශ්වාසභංග යෝජනාව පිළිබඳව කතා කරගෙන ආවේ හර්ෂණ නානකර මැතුමා ඉන්න මේ බන්ධනාගාරයේ ඇතුළත ඇති වෙච්ච සිද්ධිය. ඔහු ඉල්ලා අස්වෙන්න තියා එහෙම කිසිම දෙයක් උන්නේ නැහැ. ඔහුගේ වටේ මීට 159 ඔහු ආරක්ෂා කරන්න ගත්තා. හැබැයි මේ අපිට පේන විපක්ෂ පැත්තෙන් එහෙම වැඩිමුරම සද්දයක් නැහැ. කොහොම නමුත් ඇයි මේක මේ ලංකාව පැත්තත් එක්ක කල්පනා කරාම මෝදිගේ ඉතාමත්ම හොඳ කිට්ටුවන්තෙක් මේ වෙලාවේ රට කරවන්න නණ්ඩු කුමාර දිසානායක මහත්මයා. එතකොට මෝදිත් එක්ක ගහපු අස්ස මේ කියන්නේ ගිවිසුම්වත් අපිට ප්‍රකාශ කරලා නැති හින්දා. ඇයි මේ වෙලාවේ මේක මේ ලංකාවට අපිට ඇප්ලයි කරගන්න බැරි?
0: ඔව් මම හිතන්නේ අර අධ්‍යාපනය පිළිබඳ එකේදී නම් ඒ කියන්නේ අතරම
1: අසභ්‍ය දර්ශන
0: අපතිවරිය ලොකු පරාජයක් ලැබුණා. මොකද ඇයි කිව්වේ මොකා කිව්වත් අපි මේ ප්‍රතිසංස් කකුලක් නැහැ කියලා මේ සිංහනහද නැගුව අන්තිමට මේ සිංහනහද ආගියතන්නේ අනුකුමාර සනායක ඇහිලා ඒ ටික ඔක්කොම මේ වෙනස් කරවල එක කල් දාලා කියලා කිව්වේ. ඒක වෙන්නේ නැහැ. ඒක යට කරන්න බෑ. මොකද ඒක ඉතාමත්ම නරක මේ ප්‍රතිසංස්කරණ. ඉතින් ඔය අසභ්‍ය ලින්කයක් සම්බන්ධයෙන් මම හිතන්නේ නිලධාරීන් කීප දෙනෙක්ගේ සේවය අතුල තිබුණා. ඔවුන් පිට වැරද්ද පැටලලා තිබුණා. ඉතින් සාමාන්‍ය මේ ආණ්ඩුව කරන එකක් තමයි ටග්ගල නිලධාරීන්ගේ බෙල්ලට තියෙන එක. නමුත් ඒගොල්ලෝ නිවැරදි කරා. ඉතින් ඊට පස්සේ ඔය ඛනිජ සම්පත කියන විදුලි බල අමාත්‍යවරයා අර සම්බන්ධයෙන් ඔහු සම්බන්ධයෙන් චෝදනා තිබුණා. ඒ කියන්නේ ඔහුව අනුකුමාර සනායක ජනාධිපතිව තියාගත්ත කාලේ වැඩි කියන එක තමයි චෝදනාව. අපි දැන් මේ නාලිකාවේ සෑහෙන කතා කරලා තියෙනවා. ඔහුට පෙරවැරදි තිබුණා සහ මේ විශේෂම ගල්ලංගුරු සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකලාපයන් එහින් රටට වෙච්ච පාඩුව සම්බන්ධයෙන් ඔහුට තීරණයක් ගත්ත කය කාලේ වැඩි නමුත් ඒකට අර ජනතාවගේ අරගලය ජනතාවගේ හඬත් එක්ක අන්තිමට ඔහුට ඉල්ලස් වෙන සිද්ධ වුණා මේ ඊට පස්සේ කොහම හරි මාස 3ක් ඇතුළත වගේ ඔය මොකක් හරි කොමිසමක් දාලා ඕ නිවැරදි කරනවා කියලා ටෙලිවිෂන් සිල්ල මම දැක්ක කියලා තිබුණා දැන් මාස 3 නම් කල් ගිහිල්ලා නේද නිවැරදි වීමක් සිද්ධු නැහැ මම හිතන්නේ ඔහුට ආයෙත් ඇමරිකම දෙන්න තරම් අනුකමල් සනායක එහෙම නිකන් අනුවණ තීරණයක් ගනී කියලා මොකද ඔහු සම්බන්ධව ඔහුගේ ක්‍රියාශීලී වැඩකාරයෙක් කියලා අපිට කියන්න බෑ මොකද ඔහුගේ මේ ක්‍රියාකලාපයන් ලංකා ජනතාවට හොඳක් යහපතක් උනේ නැහැ. හර්ෂ සම්බන්ධයෙන් ප්‍රශ්න අපි මිරිසලත් කතා කරා අධිකරණ ඇමතිවරයාගේ මේ ප්‍රකාශන සම්බන්ධයෙන් එතන පරිපාලනමය ගැටලු කීපයක් තිබුණා සහ වර මාධ්‍යයට කරුණ දැක්වීමේදී තිබුණු සමහර පරස්පරතා එක්ක තමයි ඔය සම්බන්ධයෙන් ඔය ගැටලු ඇති වෙන්නේ. මම දැක සමහර අය කියලා තියෙනවා දැන් ඉන්දියාවේ ප්‍රශ්න පත්‍රයක් ලීක් වුණත් ඇමතිවරයා අයින් වෙනවා ලංකාවේ මෙච්චර පිරිසක් මිය ගිහිල්ලත් ඇමතිවරයා තාමත් ඉන්නවා කියලා. ඉතින් ඔහු ඒකේ වගකීම බාරගත්තා. වගකීම් බාරගත්තා කියන්නේ ඔහුට වගකීමක් තියෙනවා දැන් බාරගත් වගකීම. ඉල්ලා සීම කෙසේ වෙතත් දැන් අනික මේ දැන් ලංකාවේ මම පෞද්ගලික දකින දේ තමයි මේ ලංකාවේ ඇමති මණ්ඩලය මදි. දැන් ওই ගොඩක් අය කියනවානේ ඇමතිවරු දැන් කීයද මන් දන්නේ 20ක් හරි 25ක් හරි නේද ඉන්නේ. ඇමතිවරු මදි. ඇමතිවරු මදි කියන්නේ ඇමතිවරුන්ට දීලා තියෙන බලතල ප්‍රමාණය කියන්නේ ඔවුන්ට දීලා තියෙන අමාත්‍යංශ විෂයන් ප්‍රමාණය වැඩි. ඒකට මේ මිනිස්සුන්ට ඒක දැන් ජනමාධ්‍ය ඇමති සෞඛ්‍ය ඇමති දෙන්නම එකයි.
1: විද්‍යාත්මකව තමයි බෙදලා තින්නේ.
0: ඔය ඒක විද්‍යාත්මක බෙදුවා ඒක මම ඒවා කියන්න පුළුවන්. කරන්න ගියාම හරි අමාරු. දැන් ජනමාධ්‍ය ඇමති සෞඛ්‍ය ඇමති නිකන් ෆැන්ටයි කසිප්පු වගේ මේ කියන්නේ වැඩේට ගැලපෙන්නේ නැති ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගැලපෙන්නේම නැති ඇමතිවරයෙක් දාලා ඔහු කැබිනට් ප්‍රකාශයත් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ අමාත්‍යංශ දෙකක් හිටියට ගියා කියලා ඒගොල්ලෝ පඩි ගන්නෙත් නැහැ නේ. ඒ කියන්නේ වරප්‍රසාද ගන්නෙත් නැහැ කියලා නෑ. ඉතින් ඒක ඔය ඇමතිකම් කිපයක් තව බෙදා හදාගත්තා කියලා මට නම් ඒක වැරද්දක් පේන්නේ නැහැ. මම කියන්නේ සමහර දේවල් මේ සමහර ගුවන් සේවා ප්‍රවාහන නාවික රමයෝ මේ ඔක්කොම කිරිකුඩු දුන්නට පස්සේ කිසිම අමාත්‍යංශයක වැඩක් කරන්න වෙන්නේ නැහැ.
1: එහෙමයි දැන් අර මේ පට තියෙන ප්‍රශ්නේ මෙතන කණි මේ මාලිමාවේ ආණ්ඩුවක් එන්නම වුණා අපිට ඒක තේරෙන්නේ නේ.
0: ඒ කියන්නේ
1: ඇමති මණ්ඩලයේ මදි කියලා
0: නැත්නම් මේ මිට කලින් මාලිමාව ආණ්ඩුවක් ආපුවාම නේ මේක තේරෙන්නේ.
1: මේක ඇමති මණ්ඩලයට ඔබ
0: අර ඇමති මණ්ඩල දුන්නේ එහෙම නෙමෙයිනේ. ඒ ඇමති මණ්ඩල දුන්නේ විෂයන් රෙමේ. ඒ කියන්නේ තමන්ගේ තනතුර තියාගන්න ඒ පක්ෂෙන් කියන්නේ අර අනිත් පක්ෂෙන් ගන්න ඊට පස්සේ හොරකම් කරන්න ඕන කරන ඉඩ ප්‍රස්තා හදාගන්න එහෙම ඒව දුන්න මිසක් ඒ බෙදිල්ල වෙනයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන සමහර මේ ඇමතිවරුන්ට තමන්ගේ විෂයපතේ කරගන්න බෑ.
1: ඒයි කියන්නේ දන්නේ නැද්ද? එහෙම නැත්නම්
0: නෑ දන්නේ නැහැ නේ. ඉතින් මේ ඉගෙන ගන්නමින් ඒගොල්ලෝ කියනවනේ ඉගෙන ගන්නමින් තමයි අපි මේ වැඩේ කරන්න කියලා. අත්‍තරම අලුත්ම මූණට ගන්න තියෙන්නේ නේද? ඉතින් ඒගොල්ලන්ට ඉතින් සමහර දේවල් කරගන්න අමාරුයි. ඒ නිසා සමහර විලන්ට තමයි ටිකන් හතර පහක් එහෙම හතර පහ නෙවෙයි තව 10ක් විතර වැඩි කරගත්තර කමන්නේ. මොකද ඒක රට වේදමක් නෙමෙයිනේ. රට වේදමක් නෙමෙයි ඒගොල්ලෝ ඉතින් වැටුප් ගන්න.
1: ඇයි රටට වේදමක් නොවෙන්නේ?
0: ඒ කියන්නේ ඒගොල්ලෝ වැටුප් එහෙම ගන්නේ නැහැ කියලා තියෙනවා
1: මම දන්නවා. නැහැ මෙහෙමනේ දැන් ඇමති මණ්ඩලය වැඩි කරාම කණි දැන් ওই ප්‍රශ්නේ අපි මේ මේ වෙලාවේ කතා නොකරන්න ඕන දෙයක් නමුත් මම මේ මැද්දේ ආපු හින්දා දැන් ඇමති මණ්ඩලය වැඩි වුණාම වෙන ප්‍රශ්නයක් තමයි මේ ඇමතිවරයාට ගෙවන පඩියේ ප්‍රමාණක් නෙමෙයිනේ ওই ප්‍රශ්නේන්නේ. ඒක ඉතාමත්ම සොච්චමක් නේ ඇමතිවරයාට ගෙවන පඩිය කියලා කියන්නේ. ඇමති මණ්ඩලය වැඩි වීමේදී තියෙන ප්‍රශ්නේ තමයි ඒ අමාත්‍යාංශය පාලනය කරන්න. එහෙම නැත්නම් අමාත්‍යාංශය පවත්වාගෙන යන්න තියෙන පිළිවෙල. දැන් ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ, වාහන ඕනේ, අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඕනේ, යාට කාර්ය මණ්ඩලයක් ඕනේ, පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තියෙන්න ඕනේ. ඒ එකීම එකී නොකී ප්‍රශ්නත් එක්ක අහම තමයි අමාත්‍ය මණ්ඩලය රටට බරක් වෙන්නේ. දැන් මාලිමාවේ අපි ගියමුකෝ තව කාර්ය ඇමති මණ්ඩලයක් දුන්නා කියලා. යා මේ තනියෙන් බස් එකේ ඇවිල්ලා අර මේ බත් එකක් ලියාගෙන ඇවිල්ලා මේ පාර කෝච්චි ඇවිල්ලා ඇමති වැඩේ කරලා ගෙදර යන්නේ නැහනේ මේ චන්ද්‍ර කලින් කිව්වා වගේ.
0: ඔව් ඒක හරි. දැන් ඒකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය චන්ද්‍ර කලින් කියපු කතා ඒවා හරි ජනප්‍රියවාදී කතන්දරනේ. ඔවත් එක්ක ප්‍රායෝගිකව වැඩ කරන්න ගියහම කරගන්න බෑ. ඒක තමයි දැන් අපි ඇත්ත. දැන් මේකෙන් අපි ලොකු පාඩම් ඉගෙන ගත්තනේ. අපි උනත් කියනවනේ
1: මාලිමා වෙන්න ඕන ඒ පාඩමත්
0: ඉගෙන ගන්න. ඔන්න ඇත්ත. ඉතින් ඒක අත්දැකීමෙන් තමයි ලබාගන්නේ. කොහොමද අපි දැන් ඉගෙන ගනිමින් ඉන්නවා. හදිස්සි අපි ආණ්ඩුව ගත්තොත් එහෙම කොහොමද මේ වැරදි නොකර ඉන්නේ කියලා.
1: ලාල්කාන්ත හරි අපුරු කතාවක් කියනවා මේ පහුගිය සතියේ. ඒ තමයි එතුමා කියනවා මේ අපි මෙච්චර තාක් කාලයක් වැරදිටු කියලා තිබුණ මේ රාජ්‍ය සේවකයන්ට අපි වැරදි වෙට කතා කරලා තිබුණලු මේ ඔවුන් ජනතාවගෙන් පඩි ගන්න කට්ටියක් කියලා. ඒ විදිහට කතා කරපු එක හරිම වැරදි කියලා ලාල්කාන්ත මහත්මයා කියලා තිබුණා. ඒක තේරුම් ගන්නත් අපිට මේ ආණ්ඩුවෙ මෙන්න වුණා.
0: මම ලාල්කාන්ත ගැන කියනවා ගැන ඉච්චර අර්ථ දක්වන්නේ නැහැ. මොකද
1: ප්‍රබල බැමතිවරයෙක්
0: අපි හිතන් ඉන්නවා. මම හිතන්නේ ජාතික ජනබලවේ කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඔහේ ඉදී මොන හරි කියෝන ඒ ලාල්කාන්ත අපි දන්න කල ඉඳන් කතා කරන්න දක්ෂයි. ඉතින් ඔයගේ කතාව තින් මෝඩ කතාවක් කියලා මොකක් හරි එකක් කියලා එදාද වෙලා පෙරගන්නේ කන්නේ Facebook එකේ මොන හරි ලියනවා. ඉතින් එහෙම ඒන අඩුම ගන්න දැන් වීගෝවියන්ගේ ප්‍රශ්නෙමත් මේ විසඳගන්න බැරි මිනිස්සුන්නේ
1: ඒක කියලා තියෙනනේ අර මේ මෙච්චර ප්‍රමාණයක් නිපදවන්න බෑ නම් අයින් වෙන්නත් කියලානේ මගේ මේ මේ ඇත්තටම මේවා ඉතා මම අර මේ කණි මේ මෙහෙමයි සමාවෙන්න අපි මේ ප්‍රධාන මාතෘකාවෙන් එළියට යනවට මේ මේ මාලිමා ආණ්ඩුව පත්වීම පිළිබඳ මට තියෙන අතිශය සතුටක් ඒ මොකද දන්නවද මෙන්න මේ වගේ සමාජගත වෙලා තිබිච්ච වැරදි මත තියෙනවනේ ඇමති මණ්ඩලය අඩු වෙන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් කියලා කියන්නේ පින් පඩි ගන්න අය නෙමෙයි. කියන්නේ ජනතාවගෙන් පඩි ගන්න අය නෙමෙයි වගේ දේවල්. උඹලට කැමති නම් විතරක් වී ගෝවිතන් කරපල්ලා අපිට ඕන නම් තමයි අපි දෙන්නේ වගේ කතන්දර. ඉතින් මේව මේ සමාජගත වෙලා මේව නිවැරදිභාවයටපත් උනේ. මේ ආණ්ඩුව ආපු හින්දානේ නැත්තම් අපි තවමත් කොටුව ස්ටේෂන් ඉස්සරහා හරි ලිප්ටන් වටරවුමේ හරි ඔය කොහේ හරි අපි අහන්නේ ඔය අනිත් පැත්තට කතාවක්නේ. ඉතින් මං හිතනවා ඒක ඉතාමත්ම හොඳයි මේ මේ අවඥාවට කතා කරන එකක් නෙමෙයි මේ අත්‍තර මේ කියන්නේ. ඒ කියන්නේ අත්‍තර මේ කියලා කියන්නේ බලයක් දෙන්නම ඕනේ ඇත්ත තත්ත්වේ තේරුම් ගන්න.
0: නෑ මම නම් අර මං පුද්ගල හැටියටම ලාල්කාන්තගේ ප්‍රකාශයන් ඒවා පොදු ජාතික ජනබලගේ ප්‍රකාශයන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම ජාතික ජනබලගේ ඕන කෙනෙකුට මේ මෙදිරිට හෙල්ල ඒ ගැන කතා කරන්න පුළුවන් ලාල්කාන්ත කියනවාද කියලා ඒගොල්ලෝ වා කියලා බලන්න ඉතින් ආරාධනා කරලා බලන්න ආවොත් ඒගොල්ලන්ගේ මහන්න එයා කියන ඒවා ඇත්තද කියලා. මොකද මම දන්න විදිහට මම දන්න ලාල්කාන්ත
1: අපේ ප්‍රශ්න කිරීම වලට ඔවුන් ටිකක් මැලි වෙනවා උත්තර දෙන්න.
0: ඔයිද එහෙම මැලි වෙන බය වෙන්න දෙයක් නැහැ මේ මුණ දෙන්න ඕනේ මාත් දුලින් හැංගිලා දැන් ඔය පේනවනේ දැන් ඒගොල්ලෝ සමහර නාලිකාවට ලංකාවට ලංකාවේ යන්නේ නැහැනේ දැන් ලාල්කාන්තේ මාර ඉන්ද්‍රවාසිකුත් ඇරිය නේද මොකක් හරි නාලිකාවට. ඉතින් එයාගේ දේ ප්‍රකාශය ඇත්තටම හුදු මනස්ගත සහ කටමැත දඩවන්නේ විතරයි මම ඔහුව අර දක්වා ගන්න මේ විදිහට මං හිතන්නේ ජාතික ජනපෝගේ කිසිම කෙනෙක් ඔහු කරන ප්‍රකාශ වලට මේ හුමිටි තියනවා කියලා ඔහු ටික මයික් එකක් හම්බුනාට පස්සේ මොන හරි කතා කරා. මම දන්න පෞද්ගලික කාරණාවක් තියෙනවා ඔහු අපි ඉන්න කාලේ ජනතාවෙන් තිබුණනේ ඔය මධ්‍යම කාර සභාව හරි මොකක් හරි එකතු වුණාට පස්සේ ලාල්කාන්තර වෙනම කතා කරලා සමහර පැරණි නායකයන් කියනවා මේ ඔය මෙතන කතා කරපු දේවල් ගිහලා මාධ්‍යට කියන්න එපා කියලා. එහෙම පොඩි කොන්දේසියක් දාලා තමයි යවන්නේ මේ එතනින් එළියට යවන්නේ. ඉතින් ඒ නිසා යාගේ ප්‍රකාශ වනාහි ජාතික ජනපලගේ ප්‍රකාශ හිටියට ගන්නවා නම් ඉතින් අපි මෝඩියෝ වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක රටේ ජනතාවත් ඒක දන්න නිසා ඔහර අපි කියන්නේ බයිට් කරන්න ගන්නවා කියලා. දැන් ওই මාධ්‍යෙම අරගෙන යාව නිකන් බයිට්ටේට තමයි ගන්නෙ. ඒ හරහා ආණ්ඩුව බයිට් කරගන්න වැඩක් කරගන්නවා. ඒ වුණාට ඒවා ඉතින් එච්චර මේ يعني මේ වගේ බග කිවිතු ප්‍රකාශ කරන මිනිස්සෙකු වගේ කිවිතු ක්‍රියාවලිය කරන මිනිස්සෙක් කියලා මට තේරෙන්නේ නෑ.
1: ඔහේ මේ මොකද ඉන්නේ කියන එක. එහෙමනම් කනිෂ්ක ඔයාට තේරෙන විදිහට කවුද මේ ආණ්ඩුවේ වගේ කිවිතු විදිහට ප්‍රකාශනිකුත් කරන කෙනෙක් ඉන්නේ?
0: again
1: දැන් ලාල්කාන්ත සහෝදරයාත් වගේ කිවිතු ප්‍රකාශනිකුත් කරන්නේ ඒවා වැඩි ගණන් ගන්න එපා කියලා කියනවා. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා සෞඛ්‍ය ඇමතිතුමාට දීලා තියෙනවා ජනමාධ්‍ය ඇමතිකම එතුමාගේ ප්‍රකාශත් ඒ කියන්නේ එතුමාට වැඩ වැඩි වගේ කතන්දරයක් තියෙනවා. කවුරු හරි එක හරි ඇමති කෙනෙක් ඉන්නවද නියම ප්‍රකාශ කරන?
0: දැන් මෙහෙමයි දැන් උතර
1: හරි ප්‍රකාශ කරන.
0: ඔව් වෙලා තියෙන්නේ හැමෝම තම තමන්ගේ අලියාගේ හැඩරුව අන්දියා කියන වගේ එක එක කතන්දර කිය කියනවා. දැන් ඕක පක්ෂයක තියෙනවනේ විනය.
1: ජනාධිපතිතුමත් ඒ විදිහමනේ
0: කියන්නේ. මධ්‍යගත ක්‍රමයක් තියෙනවා. එතකොට ඔය පක්ෂය වැඩ කරන්න ඕන විදිහ ගැන අපි කියලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ තමයි අපිට කියලා දුන්නේ. එතකොට අපි දැන් අපි මේ ගුවන් විදුලි එතකොට අපි දෙන්න අතර ලොකු සාකච්ඡාවක් නැහැනේ. නමුත් මේක ඇස්සේ තියෙන යම්කිසි අපි
1: ක්‍රමවේදයකට
0: ඔටෝ හැඩ ගහලා තියෙනවා.
1: ඔව් ඒක තමයි.
0: එතකොට ඒක තමයි වෙන්න ඕන. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා කියන මිනිස්සයා ඇහිලා යම්කිසි දෙකින් සතියේ කැබිනට් තීරණ හෝ එදිනදා ඇති වෙන ප්‍රශ්නවලට උත්තර දුන්නාට පස්සේ ඒක තමයි කියමන. දැන් අපි දක්ලා තියෙන දේ තමයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයට ඇහිලා කියලා කියන්න වෙනවා. සමහර කටමැද දොඩෝ නැමති උරුම කර ප්‍රකාශ මේ මම දන්නේ නැහැ වගේ. ඒවා අපේ පක්ෂයේ මතය නෙමෙයි වගේ ඒවා කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි අර මම කියන්නේ අපි ඔකට කියනවා මේ නිදහස්වාදය කියලා. ඒ කියන්නේ එක්තරා විදිහකින් Tamanට හදාගත්ත ඊගෝ එකක්. Taman ඇතුළේ තියෙන උද්දච්චකම. Tamanට බලය හැමුණාට පස්සේ මොලේ නැති වෙලා ඒ දිනදා ඇති වෙන ප්‍රශ්නවලට උත්තර දුන්නාට පස්සේ ඒක තමයි කියමන. දැන් අපි දක්ලා තියෙන දේ තමයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයට ඇහිලා කියලා කියන්න වෙනවා. සමහර කටමැද දොඩෝ නැමති උරුම කර ප්‍රකාශ මේ මම දන්නේ නැහැ වගේ. ඒවා අපේ පක්ෂයේ මතය නෙමෙයි වගේ ඒවා කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි අර මම කියන්නේ අපි ඔකට කියනවා මේ නිදහස්වාදී

0: නැත්තන්නේ ආණ්ඩුව අපහසුතාවට පත් වෙන්නේ. මම හිතන්නේ ඒක හදා ගන්න ඕනි, හදා ගනි කියලා මට මම විශ්වාස කරන ඉස්සරහදී මේ ඒක වේගෙන් හදා ගන්න ඕන එකක්. මොකද සමහර ප්‍රකාශ කරද්දී ඒගොල්ලන්ට ඒ කියන්නේ දේශපාලන දේශපාලන අත්දැකීම් රහිත බව පේනවා. දැන් අපි එදත් කතා කරන්නේ දැන් ඔය අපි කතා කරේ හර්ෂණගේ කතන්දර, හර්ෂණාන කර කතන්දර බලමු. හර්ෂණ කියනවා මේ මම Facebook එක බැලුවේ නැහැ, සමාජජාල වලින් මම මරණ ප්‍රමාණය දන්නේ නැහැ කියලා. මට ඒකේ තාර්කිකව වැරද්දක් පේන්නේ නැහැ. මොකද පැතුම ඔයා මම අපි හැමදෙනෙම දැන් ගොඩක් කලාට මේ ප්‍රවෘත්ති ගන්න සමාජ මාධ්‍ය ජාල වලින් තමයි. ඒක එයා කිව් එකේ වැරද්දක් නැහැ. නමුත් ඔතන හිටියා නම් එහෙම වෙන එක්සත් ජාතික පක්ෂයේ පොදු පිරිමහන ඇමතිවරයෙක්ගෙන් ওই ප්‍රශ්නේ වුණා නම් කියන්නේ අපි ඒ ගැන විමර්ශනයක් කරනවා. තොරතුරුවට පස්සේ අපි ඒක දැන කියන්නම් කියලා. එහෙම නැත්නම් මේ කවුරු හරි කෙනෙක් වට පස්සේ රිලේ පැන්න හින්දා ලයිට් ගියා. මට සමාජ ජාල වලින් මේක ආවේ නැහැ කියලා. දැන් අපි බල උදාහරණ ඕනනම් පැරණි සිද්ධියවලදී සමහර මේ ඔය උගත් උපාධි නැති සාමාන්‍ය අපි කියන්නේ අටපාස් කියලා හිටපු ඇමතිවරු හිටියන පහුගිය ඒගොල්ලෝ කතා කරන විදිය. ඒ කියන්නේ ඒක තමයි දේශපාලන විද්‍යාව. ඒ කියන්නේ ඒකේ තියෙන ඕනේ මේ හැකියාව. දේශපාලනය කියන්නේ ඒක ආර්ට් එකක්. ඒක ඉගෙනගෙන තියෙන ඕනේ. ඉතින් මේ කොහේරි මේ කැම්පස් එක උගන්න ඉඳලා ඇමතිකමක් දුන්නට පස්සේ ඒ මිනිස්සුන්ට ඒක කරගන්න බෑ. ඒක කරන්න බෑ. ඒක ඇත්ත කතන්දර ඒක තමයි. ඒ කියන්නේ උගත්තු ටිකක් ගෙනහල්ලා දැයි අපි ඒ පාඩම ඉගෙන ගත්තා. ඒ කියන්නේ සහතික උගත්තු ටිකක් ගෙනහල්ලා පාර්ලිමේන්තුවේ පිරුවා කියලා ඒගොල්ලන්ට එහෙම වැඩක් කරගන්න බැහැ කියන එක දැන් වේගෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒක ඉතා හොඳයි මං හිතන්නේ. කියන්නේ දේශපාලන කියන එකේ මේ විශේෂත්ව ජීවත් වෙන උන එකත් එක්ක පූර්ණ කාලීනව කැප වෙලා වැඩ කරනවා. සමහර අය ඉන්නවා දැන් මගේ මට පෞද්ගලිකව මේ අපිට දේශපාලන ඇයි හොඳක් කමක් නැතුන මම දන්න සමහර ජනතාන්තිපුරුණේ කාලයක් තිස්සේ වැඩ කරපු මේ සහෝදර සහෝදරයෝ ඉන්නවා. ඒගොල්ලන්ට දැන් ඇමති මණ්ඩල සංශෝධනයකද ඇමතිකම් දෙන්න කාලේ හරි. මොකද ඒගොල්ලෝ දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනේ යෙදුන අය ඒ ඒ විෂය හදාරපු අය. ඉතින් අර ඒක ගත්තට පස්සේ ඒගොල්ලන්ට ඒ තරතුරු දෙන පස්සේ ප්‍රශ්නේ නැති වෙලා යයි කියලා මම විශ්වාස කරනවා. දැන්ට වෙලා තියෙන්නේ අර මේ මෙහෙම පෙර අත්දැකීම් නැති පිරිසක් වෙන වෙන විෂයන් වල හිටපු කට්ටියක් මෙතන ආවා පාර්ලිමේන්තුවට ඇහිලා ඇමතිකම් ටිකක් ගත්තා. ඒගොල්ලන්ට සමාජ ආමන්ත්‍රණය කිරීමේදී ඒගොල්ලන්ට මේ ලැබිලා තියෙන ආභරණ ඒගොල්ලෝ අර කටුස්සගේ මේ කරේ රන්මාලේ බැඳ වගේ එකක් එක්ක උද්දච්ච ප්‍රකාශ කරන. ඉතින්දී අවසානයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයාගේ අනාථ බීම ඔහු අසරණ වීම ගැන අපි ඕනතරම් ඉතිහාසයේ සිද්ධින් දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒකමදික. ඒක නම් විමධ්‍ය තැනකින් කලමන මධ්‍යගත වෙලා මේ ප්‍රකාශන නිකුත් කරන්න ඕන. ඉතින් ඒක ඉතින් ඒකෙලෝ ඇතුලේ හදා ගන්න ඕන. ඒක සංවිධාන විනයක් හදා ගන්න ඒගොල්ලන්ගේ වැඩක්. ඒක රටට වැදගත් ඉස්සරහට මේ වහන් ඉදලා ඉගෙන ගන්න ඕන.
1: හොඳයි අපි මේ ඊයේ දවසේදී මාධ්‍ය උණුසුම් කරපු ප්‍රවෘත්තියක් වෙත ඔබ අවධානය යොමු කරනවා. ඒ තමයි මේ කාවඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මේ දෙවිනුවර දේවාලයේ කාවඩි නැටීම තහනම් කරලා තිනවා කියලා ප්‍රකාශයක් නිකුත් වුණා. මේක පොලිස්පතිවරයා තමයි මේ නියෝගය නිකුත් කරන්නේ ඒ දිසාපතිතුමා හරහා. හේතුව කියලා කියන්නේ යම් කිසි පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇතිවෙච්ච ගැටුමක් හෝ පාතාල කණ්ඩායමක් සහ වෙනත් කණ්ඩායමක් අතර ඇතිවෙච්ච ගැටුමක් නිසා කාවඩි නර්තනයේ අතරතුරේදී යම් කිසි දුරදිගදීමක් යන්නට පුළුවන් සහ ආරක්ෂාකාරී අනාරක්ෂිතභාවයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව. දැන් මේ පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගන්න තියෙනවා. බොහෝ දෙනෙක් කතා කරනවා කියලා කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ අය නම් කියන්නේ බුද්ධ ආගම වගේ තැනකට කාවඩි අවශ්‍ය නැහැ. දවල් ඔරුවට කාවඩි නටන්න ඕනෙත් නැහැ. කාවඩි කියලා කියන්නේ මේ අපේ සංස්කෘති අංගයකුත් නෙමෙයි. මේ වනවශ්‍ය දේවල්. ඒ නිසා මේවට මොකටද කියලා එහෙම සමහරලාට මේක සාධාරණීකරණය කරන්නත් වෙනවා. සහ මම දැක්කා තවත් අපි අඳුරන මහත්මයෙක් පිටරටකින්දලා කියලා තිබුණා දැන් අපිට බුද්ධිතරතුරු ඇවිල්ලත් කාවඩි නටන එක නැවැත්තුවේ නැත්නම් ඔබ අර මීට කලින් කිව්වනේ පාස්කු ප්‍රහාරයේ බුද්ධිතරතුරු ඇවිල්ලා ඇයි මේක නවත්ත ගත්තේ නැති කියලා ඒ වෙලාවේ ඇයි එකක් දැන් මේ වෙලාවේ ඇයි මතයක් කියලා ඔන්න ඔතන පොඩි ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා කියලා. විපක්ෂ කණ්ඩායම් කියනවා පාතාලයට බය ආණ්ඩුවක් ඉන්නේ කියලා. එහෙම නැත්නම් අර මාස දෙකෙන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ දැන් කිව්වා බංකුවක් අරගෙන කාවඩි බලන්න එන්න කියලා. මෙන්න මේ වගේ බොහෝ මේක දේශපාලනීකරණයට ලක් වෙලා තිබෙනවා. ඔබ කොහොමද මේ කාවඩි ප්‍රශ්නය කතා කරන්නේ?
0: ඔව් මම අර කාවඩිකට ඉස්සෙල්ලා පොඩි අර අපේ සාකච්ඡා අර එකතැනක නැතුණ දෙකක් තියෙන විනාඩියක් කියන එක තමයි අර ඉන්දියානු අරගලයේ කොහොමද ලංකාවට බලපාන්නේ කියන කාරණාව. ඉතින්දී අර අපි විශ්වාස කරනවානේ මෝදිට තිබුණු රැස්වලල්ලට පොඩි ප්‍රහාරයක් එල්ලුණා කියලා ඉසජ්ජන්නේ කරා. එතකොට මෝදිගේ දැවැන්ත බලපෑම කියන්නේ විශේෂයෙන්ම මෝදි ලංකාවත් එක්ක ගහපු හොරගියුසුම් 7-8 එක අප්‍රේල් 5 වෙනිදා. ඒ කියන්නේ ඉන්දියානු විප්ලවවාදය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු මතයක් තියෙන දේශපාලන පක්ෂයක විශේෂ දවසකම තීරණය කරලා ඒක පක්ෂීය පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ඉල්ලීමක් කරාට පස්සේ දිනයක වෙනස් කරන්න කියලා ඒකවත්

0: වෙනස් නොකර මුරන්ඩු විදියට ලංකාවට ඇහිල්ලා ඒ ගිවිසුම් හතක් අත්සන් කරා අත්සන් කරලා ඉවරලා යන්න ගියෙත් සාමාන්‍ය ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් නෙමෙයි අනුරාධපුරයට කියලා එයාගේ අර සේද මාවත එයාගේ පාර එයාගේ ඔළුවේ තියෙන පාර දිගේ තමයි එයා එක බලාගෙන එකේ ඉඳලා ෆොටෝස් දාලා ලොකු වැඩක් කරලා තමයි ගියේ දැන් එතකොට ඒ අරගලයේ ඇස්සේ අර ඉන්දියාවේ ප්‍රබල නායකයා එහෙම නැත්නම් ඔය ලංකාවට තාමත්ම මේ ලංකාවට අහිතකර යුසුම් වලට අපිව බල කරලා හෝ මොන විදිහින් හරි අසං කරගත්ත නායකයා මේ වෙලාවේ ඉන්දියාවේ ඇතුළේ යම් කිසි විදිහකින් ප්‍රශ්න කිරීමකට ලක් වෙලා ඉන්නකොට ලංකාවේ ආණ්ඩුවට කඳු කුමාර සනායකට දැන් ජනතාවගේ කැමැත්තට හුම්කන් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ වෙන ජනාධිපතිවරයෙක් හිටියා නම් මම කියන්නේ වෙන ඕනෑම ජනාධිපතිවරයෙක් ලංකාවේ හිටියා නම් මේ වෙලාවේ ඔය ජයමුහිතික දත්ත වගේ එකක් ගෙන් එක පැය 24න් අයින් කරනවා. මොකද ඉන්දියාවේ ප්‍රශ්න පත්‍ර ලීක් වුණාට පස්සේ හරිද? එහෙවු රටකට තමන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ටික රැකගන්න බැරි රටකට අනුර කුමාර දිසානාගේ ඩිජිටල් අමාත්‍යාංශයේ ඉන්න උප අමාත්‍යවරයාට තියෙන අමාරුව මොකද්ද? ලංකා ජනතාවගේ ජයමිතික தত্ত্ব தত্ত্ব ටික ඉන්දියාවට දෙන්න ඕන කරන ටෙන්ඩර් වලට එහෙම නැත්නම් කම්පැනිස් එක ඩීල් දාගන්න. ඒක අනුර කුමාර දිසානායක සීරියස්ලි හිතන්න ඕන ප්‍රශ්න. මේ කල්ලරේර ඉඳලා හරියන්නේ නැහැ. අපි දන්නා ඔහුගේ ඔහුගේ ක්‍රියාකරන කාර්යණුව ඔහු මේක දැන් අවුරුදු දෙකකට ආසන කාලයක් කල්ලරනවා. ප්‍රශ්නේ තියෙන්නේ පැතුම් විශේෂයෙන්ම ලංකා ඩිජිටලයිස් කරන එක ඉක්මන් වෙන්න ඕන එකක්. දැන් මේ ප්‍රශ්න නිසා මේක අවසන් වෙලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ හඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ඩෙන්ටි කාඩ් එක හදන්න ඕන කරන සොෆ්ට්වෙයා එක හදලා ඒ හදපු කම්පැනිය ඒ පුද්ගලයා මේ දවස්වල ලංකාවේ ඉන්නේ. උදේෂ් රංගනේ දේමතිවරයාගේ නම. උට ඔන්නම් මට පුළුවන් සම්බන්ධ කරලා දෙන්න. මම මේ කියන පුද්ගලයා ඔහුගේ හොඳ යාළුවෙක්. මේ වැඩේ සදා නිම කරපු එකක් තමයි මේගොල්ලෝ මේ කරන්න යන. ඉතින් ඒත් අපි ප්‍රශ්න කිරීම තියෙන්නේ ඉන්දියාවේ ප්‍රශ්න පත්‍රයක්වත් බේරගන්න බැරි ඒකත් ලීක් කරගන්න රටකට අපේ රටේ මිනිස්සුන්ගේ ජයමිතික දත්ත දෙන්න ඕන තියලා. ඊළඟ තමයි අර මේ වලශක්ති කේබල් අදින එක. දැන් ඔය අරගලයක් ආවට පස්සේ හදිස්සිය හරි ලංකාවේ වලශක්තිය කළමනායකරණය කිරීමේ සුවිච් එක තිබ්බනම් ඉන්දියාවේ හරිද? ඔය තත්ත්වයකදී ලංකාවේ වලශක්තියට මොකද වෙන්නේ? ඒ කියන්නේ පාලමක් දාන එකට වැඩිය භයානකයි. ඉන්දියාව හා ලංකාව අතර පාලමක් දාන්න යෝජනකුත් තියෙනවානේ. ඒකට වැඩිය භයානකයි ඉන්දියාවත් එක්ක ලංකාව බලශක්තිය වලින් සම්බන්ධීකරණ එක. ඒක අනවශ්‍යම ක්‍රියාවක්. මොකද පාලමක් දැම්මට පස්සේ ඒක කස්ටම් එක දාලා හරි මොනවා හරි කළා ඒක එන ජනතාව වළක්ක ගන්න පුළුවන්. අඩුම ගණන් ඒක බෝම්බයක් ගහලා විනාශ කළා හරි ඒක වළක්ක ගන්න පුළුවන්. නමුත් ඒ එහෙම තත්ත්වයකදී නමුත් අතන බලශක්තිය අපේ රටේ බලශක්තිය දෙන්න ගියට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊළඟ එක තමයි ওই සෞඛ්‍ය සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ තීරණ තීන්දුව ගැනීම ඉන්දියාවට දෙන්න අවශ්‍ය නැහැ. ඒ ගිවිසුම් දැන් ඉරලා විනාශ කරන්න ඕනකන වටපිටාව අනුර කුමාර දිසානායක හැදිලා තියෙනවා. තවදුරටත් ඔහු ඉන්දියාවට ගැති වෙලා ඉන්දියාවට බය වෙලා වැඩ කරන්න ඕනේ නැහැ. මොකද ඉසජෙන් එක දැන් මොදිර පණිවිඩයක් කියවලා තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ ජනතාවගේ පැත්තෙන් තියෙන මේ විරෝධයන් ඔහු අහුකම් දෙන්න ඕනේ. ඔහු බුද්ධිමත් නායකයෙක් නම් ඒ වැඩේ කරන්න ඕනේ කියන එක තමයි අපි විශ්වාසය. ඊට අමතරව මම අර පොඩි දෙයක් කියන්නම්. ඔය අධිකරණ විනිසුරුන්ගේ කාලය දික් කිරීම සඳහා මේ අනුර කුමාර දිසානායක ගන්නව තීරණය ඒක ඒකාධිපති තීන්දුවක් හැටියට තමයි දැන් විපක්ෂය මේ තේරුම් ගන්න තියෙන්නේ. ඔහු විශ්වාස කරන යම් කිසි ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ටිකක් දාලා ඉවරලා මේ පොඩි අර අපි කියන්නේ අර මේ අයිසිං කළ වහ දෙනවා කියලා ඒ වගේ වැඩක් කරා මේක සමාජගත කරන්න. නමුත් ඔහු එකින් ලොකු වරදක් කරගන්නවා. මොකද අර මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සටන් පාටේ මුල් කරගෙන අර සුන්මු විපක්ෂය කියලා අපි අර ලංකා ජනතාව පරාජය කර මැතිවරණය පරාජය කරපු සහ ගහලපන්න විපක්ෂය එකතු වෙන අවස්ථාවක් කියලා තිබ්බ. අපි දැක්කා රනිල්ල සජිත්ල නාමල් එක තැනකට ඇහිල්ලා ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නය හරහා ඔහු මේක අකුල ගත්තේ නැත්නම් ඔහු අකුල ගන්නවා කියන්නේ ඔහු ලබන ජයග්‍රහණයක් රටත් ලබන ජයග්‍රහණයක් සහ මේකෙදී අඩුම ගානේ අඩුම වශයෙන් තෝරාගත යම් කිසි විශේෂ ශේත්‍රයන් විශේෂඥ වෛද්‍යවරු ඉංජිනේරු වගේ පිරිසක් ඒ වගේ ඕන විෂයන් ඒ කියන්නේ දැන් ගොඩක් රටිනුත් ගිහිලා තියෙන්නේ ඊළඟ ජෙනරේෂන් එක අතර ගැප් එකක් තියෙන අපි ඒසත් මේ ගැන කතා කරා. එහෙම මේ පොදුවේ විශ්‍රාම වැටුප වැඩි කරන එකක් ගැන එහෙම කතාවක් උනාට කමක් නැහැ. සමහර ඒවා ඕන් නැහැ කරන්න. දැන් අපි උදාහරණ ගත්තා යුද හමුදාව වගේ අයගේ සේවාදිකුවන් දෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට 55න් හරි 60න් හරි යන්න ඕන නැහැ. ඒක යවන්න ඕනේ. ඒගොල්ල රටේ තියාගත්ත කියලා ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඊට වඩා මොකක් හරි සේවයක් කරන මිනිසෙක්ගේ ඒ විෂයන් තෝරා බේරාගෙන විද්‍යාත්මකව ඒ අයට යම් කිසි එක්ස්ටෙන්ෂන් එකක් දීමේ සමස්ත කේවලකට ආවා නම් මේ ප්‍රශ්නේ ඊට වඩා තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේ කරන වැඩේ ව්‍යවස්ථා සංශෝධනය ඒක හොඳක් නෙමෙයි ආණ්ඩුවට. මේකෙන් ආණ්ඩුව නිශ්චිතවම ඔවුන් යම් කිසිකින් මේ කැබිනට් එකෙන් අප්‍රූවල් එකක් කරාම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් ජයග්‍රහණය කරත් රටේ පොදුවේ ඔහු මේකෙන් පරාජය වෙනවා විපක්ෂයට මේ අපි කියන්නේ යම් කිසි දෙකින් මේගොල්ලෝ මේ ඔක්සිජන් ටිකක් දෙනවා කියන එක තමයි අපේ හැඟීම. ඉතින් ඒක ගැන ඒගොල්ලෝ සලකා බලන්න ඕනේ. මේක වැඩි කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ විස්රාමයට වැඩි කරන්න. ඒක පිට වඩා පුළුල් විදිහකට සාකච්ඡාවක් සමාජ සාකච්ඡාවක් එක් කරා නම් හොඳයි. ඉතින් අර කවඩි ප්‍රශ්න
1: කවඩි ප්‍රශ්නේ.
0: ඒක මරු ඉතින් ඒ කියන්නේ අතර මේ මම මේ හඬපට ටික ඇහුවා. හඬපට ටික ඇහුවා ඉතින් ඇත්තද කියලා දන්නේ නැහැ. එක්කෙනෙක් එක මේ පාතාල නායකයෙක් කෙනෙක් තර්ජනය කරනවා අපේ කාවඩි කණ්ඩායම් 20ව නටන්න ඕනේ කියලා. අනිත් එක්කෙනාගෙන ඒ වාගේන විදිහට කොහොමද නටන්නේ ඌ කවුද මේ කියලා වෙලා අර ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔය හා සම්බන්ධ වෙඩි තැබීමක් පෞගී සතිය සිද්ධ වුණා. ඒ කියන්නේ ඒ දෙවනි පාතාල නායකයා කියනවා රයිට් අපි මේ ඔන්න මම ඔප්පු කරා උඹලා මේක කරොත් එහෙම ගහනවා කියලා. ඉතින් අර අතන පැතුම අර ඔයාගේ තර්කය. ඒ කියන්නේ අර බුද්ධිතරතුරක් ඇහිලා තියද්දිත් යම් කිසි දෙකින් මෙහෙම පෙර ඒගොල්ලෝ එහෙම යම් කිසි අනතුරැඟීමක් කරලා තියද්දිත් දකුණේ අපි දන්න දකුණේ ලොකු පාතාලයක් ක්‍රියාත්මක වෙනවා කියන එකත් අපි දන්න කාරණා. එහෙම තත්ත්වයක් කොට දැන් ඔය පෙරහැරේදී යම් කිසි සිද්ධියක් වුණා නම් ඒකේ වගේම කොයි විදිහට ආණ්ඩුවට බාර ගන්න වෙන්නේ. අන්න එතන තමයි ඒ තර්කය ගොඩ නැගින්නේ. එතකොට දැන් ඊළඟට
1: එතකොට දැන් මෙහෙමනේ කණේ ආරක්ෂක අමාත්‍යංශයක් තියෙනවා. ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා. පොලිසියක් ඉන්නවා. එතන ප්‍රශ්නේ තියෙන දැන් ඒ කියන්නේ ලෝකේ ඕනෑම රටකට ඕනෑම මොහොතක ඔය වගේ තර්ජන එන්න පුළුවන්. එහෙම තර්ජනයක් එනකොට ඒ තර්ජන වලට බය ඒ කරන ක්‍රියාකාරකම නවත්තනවද? එහෙම නැත්නම් ඒ තර්ජනයට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් විදියට තමන්ගේ ආරක්ෂක බලමුළු තර කරනවද? මෙතන නේද ප්‍රශ්නේ තියෙන්නේ.
0: ඔව් ඒක හරියි. දැන් සමහර ලෝකයේ එහෙම ගත්ත මේ උදාහරණ يعني ෆෝන් එක නම් ඇති ඒ කියන්නේ සමහර අකුලා ගැනීම කරලා තියෙනවා ආරක්ෂක හේතුන් මත සමහර දේවල් ක්‍රීඩා උත්සව වලම් කරලා තියෙනවා. ඉතින් එහෙම දේවල් වල තොරතුරුට පස්සේ එහෙම දේවල් ටිකක් කරනවා. දැන් ඔය මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ අර ආරක්ෂක ඇමතිවරයා කියන පුද්ගලයා අර එයා දෙවි ලෝකෙන් ආපු කෙනෙක් කියලා තමයි මේ ළඟදි මම දැක්ක එයා කිව්වා එයා දෙවි ලෝකෙන් ආවි කියලා. එයාගේ ප්‍රකාශය තමයි ඔය සමාජය ඇතුලේ කතාවට භාජන වෙලා තියෙන්නේ. අර ඔහු කිව්වනේ මේ අපි මොකද්ද මාස දෙකක් ඇතුළත බංකුවක් අරන් ඉන්න අපි ටියුෂන් දෙනවා වගේ කතාවක් කිව්වා නේද? ඉතින් ඒකත් එක්ක තමයි ඔය සමාජ කතිකාවල ඒවා එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් ඕක මේ මේක වෙච්චර ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට බර කතා නෙමෙයි. පැතුම් දැන් ජනතා විමුක්ති පෙරමුණ 1987-89 කාලේ මේ අර තුණ්ඩු කැලලෙන් රටපාලනය කරපු කාලයක් තිබුණේ. ඒ කාලේ ඔය අන්ඩර්වර්ල්ඩ් එකත් එක්ක හැපුණු විදිහක් තිබුණා.
1: ඔව්.
0: ගොඩනළු සුනිල්ලගේ ඉඳලා අපේ ගම්වල හරක් බරපු කසිපු වෙරපු ඒ චන්දිකම් කරපු අයට ක්‍රියාකරපු විදිහක් තිබුණා. අපි ඒක දැන් ප්‍රතික්ෂේපිතයිනේ. ඒ ක්‍රමය කැමති නැහැ. ඒ නිසා දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක ඉන්න පක්ෂයක්. ඉතින් ඒගොල්ලෝ ටිකක් හරි ගොඩක් පරිස්සම් වෙනවා මේ වගේ ලාවදී මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමෙන් පිට වැඩ කරන්න. ඉතින් එහෙම නිසා ඒගොල්ලෝ ඒක නීතියානුකූලව ක්‍රමවත්ව කරගෙන යන එකක් වෙන්නේ. කොහොමටත් ආණ්ඩුලක වැරද්දක් කරා. ඒ වැරද්ද තමයි තමන්පත් වෙලා සතියක් හෝ දෙකක් ඇතුළත මම හිතමු මම ඔක Facebook එකේ ලිව්වා. ජනතාව සතු ආයුධ. ජනතාව සතු සියලුම ආයුධ පොදු සමාකාලයක් තුල ළඟ පොලිස් ස්ථානයට හමුදා කඳුලට බාර දීලා ජනතාව නිරායුධ කරන්න කියන කාරණා. ඒක මම හිතන්නේ ඔය කිසිම කෙනෙකුට ආනන්ද විජේපාලට හෝ සුනිල් වටවලට ඒගොල්ලන්ට එහෙම ප්‍රකාශයක් කරගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. සමහරట్లాට මේ මොහොතේ ඒ ක්‍රියාමාර්ගය ගත්තා නම් ජනතාව නිරායුධ කරා නම් මොකද සිවිල් ජනතාවට ආයුධ තියාගන්න අවශ්‍ය නැහැ. සමහරట్లాට එතෙන්දී යම් කිසි දෙකින් ඔය මැඩපැවැත්වීමේ මූලාරම්භයක් අරගන්න තිබුණා. දැන් ඉතින් ඒකට යල් පැනලා කල් පැනලා ඉවරයි. මොකද පාතාලේ කියන එක මේ ඕස්ට්‍රේලියාව බැලුවත් අපි කියන්නේ ඉතාලිය බැලුවත් කොහේ බැලුවත් ලෝකෙ කොයි රටක බැලුවත් ඒවත් එක්ක සමහර ආරක්ෂක අංශවල මිනිස්සුන්ගේ සම්බන්ධයෙන් අපිට දැන් ඔය තේරෙන්නේ දැන් ඒ ගනුදෙනු ගැනනේ අධිකාරණ ඇමතිවරයාගේ පුතා දැන් කොහෙද ඉන්නේ නේද? රටේ අධිකාරණ ඇමතිගේ පුතා කොහොමද මේ මේකට සම්බන්ධලා හිටියේ? මේවත් එක්ක ජොයින්ට් වෙලා හිටියේ කොහොමද කියන එක. ඒක හිට පොලිස් ප්‍රතිවරයාගේ සම්බන්ධකම් රයිට්. ඒතකොට හිටපු ජනාධිපතිවරුන් ජනාධිපතිවරයන් සම්බන්ධයෙන් අපි දන්න තොරතුරු. ඉතින් ඒවත් එක මේක මේ
1: දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රීවරු නළුවෝ
0: අනිවාර්යෙන් මෙහෙමයි.
1: නිෂ්පාදකවරු චිත්‍රපට නිෂ්පාදකවරු දැන් ඒ ආයතන මතක්
0: කරගන්න. අනිවාර්යෙන් මෙහෙමයි. දැන් ඔය බලහුවමාරුවේදී මම මෙහි ඉන්න මේ ඔය මේ නාකොටෙක්ගේ වැඩ කරපු වයිස් කෙනෙක්. ඔහුමට කිව්වා ඕනෑම බලහුවමාරුවේදී බලය තියෙන කණ්ඩායම ඊට පෙර බලේ හිටිය අයට උදව් කරපු පාතාලයත් එක්ක රණ්ඩු වෙනවා. ඊට පස්සේ ඒ ව්‍යාපාර තමන්ගේ අතර ගන්න වැඩක් කරනවා කියලා. කියන්නේ ඔය කාවඩින ටිල් හෝ වෙන්න පුළුවන්, මද්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, බෝට් වෙන්න පුළුවන්, බස් වෙන්න පුළුවන් මොන හරි ඒගොල්ලන්ගේ තියෙන ඔය ව්‍යාපාර ජාල තියෙනවානේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නරකසහ හොඳ කියලා ව්‍යාපාර ජාල ඒ වගේ තියෙන බෙඩ්. අපි දන්නවනේ පිටකොටි බස්යක් හරස් කරත් රිවර්ස් කරත් ගානක් දෙන්න ඕනේ. මාෆියාවක් තියෙනවානේ. බස් එකෙන් සෙනඟ නක් ගන්න නුගේකට බෝ ගහලා නවත්වට පස්සේ ඒ වගේ ඉන්නවා ගනුදෙනු කාර්යෝ. ඒ වල බේරන්න ඕනේ. ඉතින් ඒ ජාලාව බලය ඇති පැත්තට මාරු වෙනවා. එතකොට දැන් මේ මේ ආණ්ඩුව ආවට පස්සෙත් ඉතින් එහෙම සම්බන්ධතා තියෙන මිනිස්සු ඇහිල්ල නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද ඊළඟ මැතිවරණය සඳහා ඔවුන්ගේ මුදල් වියදම් කිරීම පෙරමැතිවරණයට සමහරලාට ඒවා ඒ මුදල් වියදම් කරාද කියන ප්‍රශ්නය අපිට සමහර තියෙන තොරතුරේ නංගන් වශයෙන් කියන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා තර්කයක් ගොඩනැගෙනවා. ඇත්ත තර්කයක්. ඔයා කියන තර්කයේ 100%ක්ම හරි. බලයේ තිබුණ අයගේ පාතාලයේ මර්ධනය කරන ගමන් බලයට එන්න උදව් කරපු සමහර පාතාල නායකයන් එක්ක තියෙන ගනුදෙනු තවමත් සමහර අය අතේ තියෙනවාද කියන කාරණා. දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්නත් පුළුවන්. මොකද ඒවා ගැන අපි දන්න කාලේ ඉඳලා අපි දන්න සමහර මේ සම්බන්ධතා තියෙනවා. මම හිතන්නේ ඒවා තින් අපි නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම තිබුණා නැත්තේ නැහැ. දකුණේ විශේෂයෙන්ම ජයවිර සම්බන්ධව හිටපු සමහර පිරිස් අන්ඩර්වර්ල්ඩ් එකේ වැඩ කරා. ඒ කියන්නේ 88 අසුරමෙත් වැඩ කරා. කොහොමද වැඩ කරා? ඉතින්
1: දැනුත් වැඩ කරනවා.
0: අපිට දැන් ඔයාව කිව්වනේ සම් කැම්කසි නං පිරිසක් ගැන කිව්වා නේද? ඉතින් ආණ්ඩුව දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ ඒ සම්බන්ධතා තියෙනවා හොයලා බලලා. බුද්ධියන්සියක් තියෙනවා. ඒවා තියෙනවා නම් ඒවා මේ තමන්ගේ පක්ෂ ඉන්න මන්ත්‍රීවරයාද එමුතුවරයාද දාලා නැහැ. ඒගොල්ලන්ව අයින් කරන්න ඔය 159 ඇතුලේ මේ අන්ඩර්වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධ නැති ඕන තරම් මිනිස්සු
1: ඉන්නවා. සාකච්ඡාව හමාර කරමු. මොකද ඊළඟට මැදිරියේ තවත් විශේෂ සාකච්ඡාවක් තියෙන නිසා. නමුත් මේ මැදිරියෙම අපිත් එක්ක සාකච්ඡා කරපු මාලිමාවේ නායකයෝ අපිට කියලා තිබුණා මීට අවුරුදු දෙකකට එකමාරකට විතර කලින් ඔවුන් මේ විදිහට ප්‍රකාශයක් කරා. තව අවුරුද්දකින් මගෙන් මේ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ ඔය විදිහෙම අහන්න. පාතාලේ කියන එක අපි අවුරුද්දක් ඇතුළත සහ මුලින්ම නැති කරනවා කියලා. හැබැයි ඊට පස්සේ අද වෙනකොට පාතාලේ යම් කිසි දුරකථන නැමැතුමක් නිසා කාවඩිනවත්තලා.
0: ඔව් මම කියන්නේ මේ ඒක ඉතා හොඳයි මතක් කරපු එක. දැන් මම එන සතිය මගේ මේ කාලය කැමති ජාතික ජන බලවේගයේ මේ මෙහි ඉන්න
1: කඩපටි තියෙනවා.
0: ඔව්
1: රෙකෝඩින්ග්ස් තියෙනවා.
0: අපිට දාන්න අවශ්‍ය නැහැ. අභියෝගය තියෙනවා එන සතිය මැදිරියට ඇහිලා වාගේ ওই ප්‍රශ්නවලට උත්තර දෙන්න. මට මොකද ජාතික ජන බලවේගයෙන් වෙනුවෙන් වෙණී ඉන්න බෑ. දැන් මේ මට ටිකක් පොඩි පොඩි කාඩ් දෙලා තියෙනවා. මේක බේරන්න හදනවා කියලා. නමුත් එහෙම බේරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ දේශපාලනය ඇතුළේදී අපි දේශපාලනයක් තියෙනවා. අපි දේශපාලනය තමයි මොනවාම හේතුවක් උඩ හෝ ගහලා පන්නලා විපක්ෂයට නැවත ලංකාවේ බලය ලබා දෙන්න බෑ කියන දේශපාලනය තමයි අපි ඉන්නේ. ඒතකොට ඉතින් සමහරවිට මේ ආණ්ඩුවේ සමහර දේවල් හොදාගෙන යන වෙලාව තියෙනවා. හැබැයි ඒවා මේ අර විදිහට නෙමෙයි ඈ. අපි මොනවා කරද්ද මාලිමාවට කියන තැනින් නෙමෙයි. වැරද්ද විවේචනය කරමින් හරි දෙයට හරි දෙය කිමින් යන දේශපාලනය. ඉතින් අර ඒ කියපු පුද්ගලයන්ට එන සතියේ මයික්‍රොෆෝනය මම බාර දෙන්න මගේ කාලේ. ඉතින් උන්ට පුළුවන් ඇහිලා මෙතෙන්දී ඒ ගැන කරුණු දක්වන්න.
1: රණමයයි විනාඩි 11යි අපි තවත් සුවිශේෂී සාකච්ඡාවකට මැදිරි සූදානම් කරන්නයි මේ සූදානම් වෙන්නේ.

0: අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතිශය වැදගත් මාතෘකාවක්. මේක දේශපාලන කතාවක් නොවෙයි. මේ විශ්වයේ ඉන්න හැම ජීවියෙකුටම වැදගත් වෙන, ඒ ජීවීන් අතරින් මිනිස්යන්ට ඉතාමත්ම වැදගත් වෙන, ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක්. ඔබේ මොළය ගැන, මොළයේ සෞඛ්‍ය පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. මීට පෙරත් අපි මෙවැනිම සාකච්ඡා ගණනාවක් ඔබට ඉදිරිපත් කළා. ඒ සාකච්ඡාවලට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. ඒ නිසා මොළයේ සෞඛ්‍ය පිළිබඳව අදත් ඔබව දැනුවත් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කළා. ඒ නිසා වෙනදා වගේම අපේ ගෞරවනීය ආරාධනය මහාචාර්ය තිස්ස විජේරත්න මැතිතුමාට අපි ලබා දුන්නා. එතුමා එකපයින් ඒ ආරාධනාව පිළි අරගෙන අද මැදිරියට ආවා. ආයිබෝන් ඔබතුමාට.
1: ආයිබෝන් පැතුම්, ආයිබෝන් ලෝකේ පුරා විසිරී පැතිරී සිටින අපේ අසන්නන් සියලු දෙනාටමත් සුබ දවසක්, සුබ උදෑසනක්, සුබ රාත්‍රියක්, සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.
0: මොළයේ සෞඛ්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන දේශීය අයට වගේම විදේශීය අයටත් පහුගිය සති දෙක තුන ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම ඔබතුමාත් ඉතාමත්ම කාර්යබහුල වෙලා තමයි පහුගිය සති දෙක තුනේ හිටියේ. මොනවද සිද්ධ වුණේ?
1: ඔව්, අපි මේ ජූලි මාසේ 22 වෙනිදා 13 වෙනි ලෝක මොළ දිනය සැමරුවා. මේ සැරේ අපි ලෝක මොළ දිනයට මාතෘකාව හැටියට තෝරගත්තේ බ්‍රේන් හෙල්ත් ඇන් ඇක්සෙස් කියන මාතෘකාව. එහෙම නැත්නම් මොළයේ සෞඛ්‍යයට ප්‍රවේශයක් කියන මාතෘකාව. මේක ඉතාමත් කාලෝචිතයි. මොකද ලෝකේ පුරා ඉන්න මානව සංහතියෙන් 43%කට මේ වෙනකොට මොළයේ රෝගයකින් පීඩා විඳින බව අපි පරීක්ෂණාත්මකව පෙන්වලා තියෙනවා ඔස්ට්‍රේලියාවෙත්. එහෙමමයි. මේකෙන් පේනවා මම අර කලින් කිව්වා වගේ අපි දැන් කවුරු තනි තනිවම ඉන්න පුද්ගලයෝ නෙවෙයිනේ. මෙතනත් දැන් 3 දෙනෙක් ඉන්නවා අපි. එතකොට 43%ක් කියලා කිව්වහම ඇත්තටම අපි හැම දෙන්නෙකුගෙම එක්කෙනෙකුට වගේ මොළයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම අපි හැමෝම තනි තනිවම ඉන්න නැති නිසා අපි හැමෝටම ඒකේ ඍජු හෝ වක්‍රාකාර බලපෑමක් තියෙනවා. මෙහෙම අපි මොළයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනකොට පැතුම් අපි මතක් කරගන්න ඕන මේ 43% ඇතුරේ දේශපාලනඥයෝ ඉන්නවා. මේ 43% ඇතුරේ වෛද්‍යවරු ඉන්නවා. මේ 43% අතරේ රියදුරු මහත්වරු, රියදුරු මහත්මීන් ඉන්නවා. ගායක ගායිකාව ඉන්නවා. එතකොට අපට අද මේ මිනිස්සුන්ට එහෙම නැත්නම් ලෝකයට වෙලා තියෙන නස්පැත්තියට එක හේතුවක් හැටියට මං හිතන්නේ අපිට බයක්සක් නැතුව කියන්න පුළුවන් එකක් තමයි මොළයේ සෞඛ්‍ය කියන එක. එතකොට ඔබ හිතයි ඇයි මේ මොළයේ සෞඛ්‍යයට ප්‍රවේශයක් කියලා අදහස් කරේ කියලා. මේකෙදි අපි සාකච්ඡා කළේ සහ සාකච්ඡා කරමින් පවතින්නේ බ්‍රේන් හෙල්ත් ඇන් ඇක්සෙස් ෆෝ ඕල්, එහෙම නැත්නම් මොළයේ සෞඛ්‍යයට ප්‍රවේශයක් කියන එක ආකාර දෙකකින් අපි දකිනවා. එක ආකාරයක් තමයි මොළයේ රෝගයක් තියෙනකොට ඒ රෝගය හරියට අඳුරගන්න පුළුවන්, ඒකට හරියට වෙදකම් කරන්න පුළුවන්. වෙද හෙදකම් වලට ප්‍රවේශයක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒක මිනිස්සුන්ට තියෙන මානව අයිතිවාසිකමක් මම දකින හැටියට. ඒක ඒ මනුස්සයා කොයි රටේද ඉන්නේ, කොයි නගරේද ඉන්නේ, කොයි ගමේද ඉන්නේ, මොන ආගමද අදහන්නේ, මොන පක්ෂයටද කඩේ යන්නේ කියන එක මත තීරණය වෙ යුතු දෙයක් නෙවෙයි. ඒක මානව අයිතියක්. එතකොට එහෙම තිබුණාම ඒ රෝගවලට හරියට වෙදකම් කරන්න පුළුවන් රෝගයක් නම් හුඟක් ස්නායු රෝගවලට අපි ගාව වෙදකම් දැන් තියෙනවා. ඒක අවශ්‍ය දේ කරලා තමන්ගේ මොළයේ ඒ ඉතුරු කොටස් වලට ඇක්සෙස් කරලා හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. එතකොටනේ රටක ආර්ථිකයක්, එහෙම නැත්නම් ක්‍රීඩා සංවර්ධනයක්, වෙනත් කලා සංස්කෘතික ආගමික ඔය හැම කෙහෙල්මලක්ම හැදෙන්න මොළයක් තියෙන්න ඕන. මොළයේ සෞඛ්‍යයට අපිට ප්‍රවේශයක් තියෙන්න ඕන. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි දැන් අපි දන්නවා අපි ඇත්තටම දැනුම මොළයේ සෞඛ්‍යය පවත්ව ගන්න ඕන හොයාගෙන තියෙන ගොඩක්. සේරම හොයාගෙන නැති වුණාට 80%-90%ක් විතර අපිට හොඳ හැඟීමක් තියෙනවා. උදාහරණයක් හැටියට ඩිමෙන්ෂියා රෝගයට අපි හැමෝම බයයි. ඩිමෙන්ෂියා රෝගෙන් 45%ක් විතර මෙල්ල කරගන්නේ, එහෙම නැත්නම් හැදෙන්න තුව වළක්ව ගන්න කොහොමද කියන එක අපි දන්නවා. දැනගත්තට අපිට මේක බිම් මට්ටම් වලට ගෙනියන්න පුළුවන් වෙලා නැහැ. උදාහරණයක් හැටියට බොහෝ වෛද්‍යවරු පවා මේ කරුණු පිළිපදින්නේ නැහැ. එතකොට ඒක අනිත් එක. ඒ කියන්නේ මොළයේ සෞඛ්‍ය පිළිබඳව අපි ගාව තියෙන දැනුම, එහෙම නැත්නම් මොළයේ රෝග හෝ මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කර ගැනීම සඳහා අප විසින් කළ කිය යුතු දේවල්, අපි දන්න දේවල්, අපි ගාව තියෙන දැනුම, අපි පරිශන කරලා හොයාගෙන තියෙන දේවල් අපිට බිම් මට්ටමට ගෙනියන්න පුළුවන් වෙලා නැහැ. මම දකින හැටියට අපි නොබෙල් තෑග්ග ගන්න පරිශනයක් කරලා පරිශන පත්‍රිකා හොයාගත්තත් ඒක අපිට බිම් මට්ටමට ගෙනියන්න බැරි නම් ඒ පරිශන පත්‍රිකාවෙන් තඹ 7-5ක වැඩක් නැහැ. අපි ඒ හොයාගන්න දේවල් ඒ දැනුමත් එහෙම තමයි. දැනුම නිකන් පොත්පත්වල තිබුණට වැඩක් නැහැ නේ. අපි හැමෝම දන්නවා බෞද්ධ දර්ශනය වේවා වෙනත් ආගමික දර්ශනයක් වේවා ඒක අපිට කෝපි බොන ගමන් කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් ඒක පිළිපදින්න පුළුවන් කෝපි බොන ගමන් කතා කරන එක නිකන් හිතට ජොලියක් තිබ්බට ඒකෙන් කිසි මානසික සංවර්ධනයක් වෙන්නෙත් නැහැ අධ්‍යාත්මික සංවර්ධනයක් වෙන්නෙත් නැහැ නමුත් ඒක පාවිච්චි කරන මනුස්සයා ඒක තමන් ළඟ තියනවද නැද්ද කියලා කිව්වේ නැති වුණාට හොඳට ඒකෙන් තමන්ගේ ජීවිතයට හොඳ පැත්තට ගෙනියන්න පුළුවන් එතකොට ඒක තමයි දෙවැනි ප්‍රවේශය ඒ කියන්නේ අපි හොයාගෙන තියෙන දැනුම අපි ගාව තියෙන එක එක මොලේ සෞඛ්‍ය ප්‍රාර්ධනය කර ගැනීම සඳහා රෝග නිවාරණය කර ගැනීම සඳහා අපි ගාව තියෙන ක්‍රමවේදයන් ගෙනියන්න අපිට බැරි වෙලා තියෙන නිසා ඒ ගෙනියන්න පුළුවන් වෙන විදිහට ඒවා බිම් මට්ටමට ප්‍රවේශයක් අරන් දෙන එකත් අපි දකින හැටියට මානව අයිතිවාසිකමක් වගේම අපිට තියෙන යුතුකමක් මෙන්න මේ බරපතල මාතෘකා දෙක යටතේ තමයි අපි මේ සැරේ කතා කරේ අපිට මට කියන්න සතුටුයි අපි සාමාන්‍යයෙන් මේ රූපවාහිනී හරි ගුවන් විදුලිය හරි බලනකොට ඔබට ඇහෙන්නේ රණ්ඩු සරුවල් වෙන දේවල්නේ මම තමයි මේ ග්ලෝබල් වෙබිනා එක රන් කළේ මෙල්බර්න් නුවර ගෙදර ඉඳලා සූම් තාක්ෂණය හරහා මට හරි සතුටක් ඇති වුණා නිහතමානී විදිහට කියන්නේ මම නිසා නෙවෙයි අපි ඒ පැය ඇතුළත මුළු ලෝකෙ පුරාම කලාප හයකට බෙදාගෙන අරාබි රටවල් එතකොට යුරෝපීය රටවල් උතුරු ඇමරිකාව දකුණු ඇමරිකාව අප්‍රිකාව ආසියාව මේ කලාප හයේම මිනිස් එක්ක මෙන්න මේ මාතෘකා දෙක යටතේ ඉතාම සරල ඉංග්‍රීසියෙන් අපි අපේ සාකච්ඡාව සජීවී විදිහට අරන් ගියා හරියට කියනවනම් මේ ලෝකේ කිසිම කලබගෑනියක් නැති මට්ටමට ඒ කියන්නේ මේ ඉතාම රණ්ඩු සරුවල් කරන කලාප හයක් අපිට පුළුවන් වුණා එක තැනට මේ ප්‍රවේශ දෙක හරහා ගේන්න ඒත් එක්කම 22 වෙනිදා දවල් අපි තව ලොකු වැඩක් කරා පොඩියට ලොකු වැඩ සද්ද බද්දයක් නැතුව අපි මේ පොඩි ප්‍රවෘත්ති නිවේදනයකුත් දාලා එක ස්වේච්ඡා සංවිධාන 8ක් විතර එකතු කරගෙන මෙල්බර්න් නුවර විශ්වවිද්‍යාලයේ ඉයන් පොට ශ්‍රවණාගාරයේ පැයක විතර අපි ටිකක් සරල සාකච්ඡාවක් අරන් ගියා ඇයි ඔස්ට්‍රේලියාවට ජාතික ප්‍රතිපත්තියක් මොලේ සෞඛ්‍ය පිළිබඳ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ කියලා අපි එහිදී සාකච්ඡා කළේ එහෙම නැත්නම් අපි අවධාරණය කළේ ඒක මම දන්න හැටියට ඒක කරන්න ඉස්සෙල්ලා කලින් මධ්‍යම රාත්‍රියේම සෞඛ්‍ය ඇමති තුමාටත් මාක් බට්ල මහත්තයාටත් මේක යවලා තිබුණා මගේ පාර්ට්නර් ඉන් ක්‍රයිම් අනිත් එක්කෙනා ඒකට ඒක ලැබුණා සහ ඒක පිළිබඳව ඉතාම අවධානයෙන් යුතුව සැලකිල්ලෙන් ඒක කියවගෙන යනවා කියලා ඔහුට උපදෙස් දෙන මේ මහත්මයා එවපු ටෙක්ස් පණිවිඩයකුත් මම දැක්කා ඒ අනිත් පුද්ගලයාට ඒ කියන්නේ අපි ඒ කරපු වැඩේ අවශ්‍ය තැන්වලට ගියා කියන එක අපිට කියන්න පුළුවන් එහිදී ඒකෙත් මට මතක මම දන්න හැටියට ඔස්ට්‍රේලියාවේ පළවෙනි වතාවට අපිට එක වහලක් යටතට මේ ස්වේච්ඡා සංවිධාන කීපයක් ගේන්න පුළුවන් වුණා අපේ රටේ කියන්නේ ඔස්ට්‍රේලියාව මෙහිදී මම අදහස් කරන්නේ ලංකාවත් අපේ රට තමයි මේට සමාන්තරව ලංකාවෙත් අපි මේ වැඩ පිළිවෙල අරගෙන යනවා තාම අපිට ඒක මේ එකට පොකුරට ගේන්න පුළුවන් වෙලා නැහැ නමුත් ඒකත් ඉදිරි නුදුරු අනාගතයේම සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැදගත්කම තමයි ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් මිලියන 10ක් පමණ මේ වෙනකොට කිසියම් ආකාරයක මොළේ රෝගයකින් පීඩා විඳින නිසා සහ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හැම රටකටම ඕන ධනවත් රටක් පොහොසත් රටක් සතුටුදායක රටක් එතකොට ආරක්ෂිත රටක් හදන්නනේ හැම රටකටම ඕන ඒක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල කිව්වත් නැතත් එහෙම නැති රටවල් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට අමතක දෙයක් තමයි මේවා මේ කකුල් වලින් අත්පය වලින් කරන වැඩ නෙවෙයිනේ. අපි කකුල් අත්පය පාවිච්චි කරලා මහන්සි වෙලා වැඩ කරාට මේක නිර්මාණය වෙන්නේ මොළේ ඇතුලේ. ඒ නිසා මොළේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්න නැතුව මොළේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න නැතුව අපිට රටක ආරක්ෂාව ගැනවත් ආර්ථික සංවර්ධනය ගැනවත් ආගමික සංවර්ධනය ගැනවත් වෙනත් දෙයක් ගැන කතා කරන්න අමාරුයි. මේකත් එක්ක තමයි අපි හැම කියන්නේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ රජයට අපි කිව්වේ දැන් මෙහෙම වෙලා තියෙන නිසා අපිට මේ රෝග වළක්වා ගැනීම සඳහා සහ මේ රෝගවලට කොයි සබර්බ් එකේ හිටියත් අවශ්‍ය ප්‍රතිකාර සහ ඒට වෙදහෙදකම් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අපිට තිබිය යුතුයි කියන එක. ඉතින් මට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් අපි සියලුම ප්‍රශ්න විසඳගත්තේ නැති වුණාට හරි පැත්තට යන්න පුළුවන් පාරට අපිට ලෝකෙත් දාගන්න ගමන් ඔස්ට්‍රේලියාවෙත් දාගන්න පුළුවන් වුණා කියන හැඟීම තමයි මට දැනට තියෙන්නේ.
0: මහාචාර්යතුමනි දැන් ඔස්ට්‍රේලියාව වගේ රටක මේ මොලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරනවානේ ඔවුන් මේක ඉතාමත්ම ඉහළ ප්‍රමුඛතාවයක් තියෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් විදිහට තේරුම් අරන් තියනවද?
1: නෑ තාම එහෙම තේරුම් අරගෙන නෑ. මේක ඇත්තටම හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඕනෑම රජයේ ප්‍රධාන රෝහල් පද්ධතියකට ඔබ ඇතුළු වුණොත් එහෙම ඒ රෝහල් වල තියෙන ස්නායු රෝග හා සම්බන්ධ ඒකක ඉතා විශාල ඒකක නෙවෙයි. මේක එක්තරා ආකාරයකට විහිළුවක් ඇත්තට මේ කියන්නේ දැන් ඔබ බැලුවොත් එහෙම රටේ ආර්ථිකයෙන් දුබලතාවයටපත් වෙලා ඉන්න මිනිස්සුන්ට වැඩිපුරම වියදම් කරන රෝග මොනවද කියලා බැලුවොත් එහෙම ඒවා ගත්තාම මොළය ආශ්‍රිත රෝග ඩිමෙන්ෂියා රෝගය වේවා අංශභාග රෝගය වේවා කාලික හිසරදේ වාගේ රෝග වේවා එහෙම නැත්නම් මල්ටිපල් ස්ක්ලෙරෝසිස් පාකින්සන් ඩිසීස් වාගේ රෝග වේවා යනාදි වශයෙන් නමුත් අර මම අර මුලින් කිව්වනේ හොඳ වෙදහෙද කම්බලට ප්‍රවේශයක් අපිට තියෙන්න ඕන කියලා ඔය බැලුවොත් එහෙම විශේෂයෙන්ම රජයේ රෝහල් වල මෙවැනි විශේෂ සේවා එහෙම නැත්නම් විශේෂඥ සේවා ලබා ගැනීම සඳහා බලන් ඉන්න ඕන කාලය අවුරුදු කීපයක් විතර වෙනවා හුඟක් රෝහල් වල දැන් මෙල්බර්න් නගරේ ගත්තාම ප්‍රධාන ස්නායු රෝග දෙපාර්තමේන්තු 14ක් තියෙන මාවැනි විශේෂඥ වෛද්‍යවරුන් 100ක් විතර සේවය කරන නගරයක් ඒ වුණාට ඔබ හෙට දුරකථනයෙන් ඔබ බැලුවොත් එහෙම මට හොඳ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරේ හම්බෙන්න හෙට පුළුවන්ද කියලා හෙට ඔබට හම්බෙන්න තියෙන ඉඩ බිඳුවයි බොහෝ දුරට ඔබට රජයේ ශේෂ්ත්‍රේ නම් අවුරුද්දකට වඩා කාලයක් ඉන්න වෙනවා එවැනි විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ කණ්ඩායමකට අපොයින්ට්මන්ට් එකක් ගන්නත්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අර මං කිව්වා වගේ ඒ මොළේ රෝගවලට රජේ රෝහල් පද්ධතියලි. මම එක අර මොළේ රෝගවලට ප්‍රවේශයක් ගත්තම එක පැත්තක් විතරයි මම මේ කතා කරේ. දැනුම පද්ධතිය ගැන නෙවෙයි. අපි අර මලින් මං කියපුවා මම මේ කිව්වේ ස්නායු රෝගයක් Tamanට තියෙනවා හෝ තියෙනවද නැද්ද කියලා හොයාගන්න ඒ අවශ්‍ය කරන සේවා ලබා ගැනීමට ඒ සේවය දෙන්න පුළුවන් විශේෂඥ සේවාවන් අපි ගාව තිබුණාට මේ තියෙන ක්‍රමවේදයේ ඇතුලේ පහසුවෙන් ඒක ලබා ගන්නට පුළුවන් ක්‍රමයක් නැහැ. ඒකට හේතුව ඒ රෝහල් වල ඒ තරම් බල සම්පන්න හිම නැත්නම් මේ විශාල වශයෙන් සේවයේ සැපයීම සඳහා සකස් කරපු දෙපාර්තමේන්තු නෙවෙයි අපි ගාව තියෙන්නේ. ඒකට එක හේතුවක් මම දකින හැටියට අපි වගේ විශේෂඥ වෛද්‍යවරු උදාහරණයක් හැටියට මා දන්නා හැටියට මා හැරෙන්නට මේ විදිහට මේ ගැන පාරට බහැලා කතා කරන විශේෂඥ වෛද්‍යවරයෙක්ව වරියක් නැති තරම් ඇත්තටම
0: අපිට ඇහෙලත් නැහැ.
1: ඒකට හේතුව මට හිතා ගන්න අමාරුයි. එකක් මං හිතන්නේ නොදන්නාකම. ඒ කියන්නේ නොදන්නාකම කියලා කියන්නේ මම මේ අනිත් අයට හිනා වෙන්න කියන කතාවක් නෙවෙයි. අපි වෛද්‍ය විද්‍යාලයට ගියපුවාම විශේෂඥ වෛද්‍යවරුන් හැටියට පුහුණු වෙන්න ගියපුවාම අපි පාසල් වලින් එළියට ඇවිල්ලා අපි පුහුණු වෙන්නේ ඒ විෂය මාලාව ඉගෙනගෙන ඒ විෂය මාලාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරයෙක් වෙලා අපි ගාවට එන රෝගීන්ට වෙදකම් කරලා ගෙදර යවන්න මිසක් ඒ පිළිබඳව අර හෙලිකොප්ටර් වියු කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කතාවක් ඒ කියන්නේ අපිට නිකන් පෘතුල දැක්මක් ගන්න හැටි කොහොමද කියලා අපිට කවුරුත් කියලා දෙන්නේ නැහැ. මං හිතන්නේ මට මොන කරුමයකට එහෙම ඒක ආවත් දන්නේ නැහැ ඔළුවට මට අවුරුද්දක් දෙකක් යනකොට මට තේරුණා මේ විදිහට ගිහිල්ලා නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. ඒ කියන්නේ මට පුළුවන් එක වෙලාවකට එක ලෙඩෙක් බලන්න විතරනේ. ලෝක ජනගහනයෙන් 143කට මොළේ රෝග පීඩා විඳිනකොට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ වෛද්‍යවරයන්ට විතරක් මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. අපි ජනමාධ්‍යවල කොච්චර කතා කරත් අපිට හැම ජන කොට්ටාශයකටම කතා කරන්නත් බෑ. හැම ජන කොට්ටාශයක්ම අපි කියන දේවල් අහන්නේ බලන්නෙත් නෑ. ඒ නිසා තමයි මං හිතුවේ 2000 මට මතක හැටියට 11 2012 විතර මේක ඒ වැඩෙත් කරන ගමන් මගේ ජීවිතෙන් සැලකිය යුතු කොටසක් වෙන් කරන්න ඕන මේ පිළිබඳව ඇඩ්වොකසි වැඩක්. ඒ කියන්නේ මට ඒකට කියන සිංහල වචන එකපාරට එන්නේ නැහැ. අභිප්‍රේරණය. අභිප්‍රේරණය කියලා කියන්නේ ඒක ටිකක් බරපතල දිවුලුක් වෙන වචනයක්. ඒ කියන්නේ අපි යම්කිසි හේතුවක් සඳහා පෙනී සිටිනකොට ඒ හේතුව සඳහා පෙනී සිටීමේ හේතුව සරල විදිහට මිනිස්සුන්ට පුරුදු කරලා කියලා දුන්නාම තමන් වටේ පිරිසක් එකතු කරගත්ත හැකි තමන් විතරක් මේක කරනවට වඩා වැඩි විදිහකට මේක කරන්න. ඒකට තමයි මම හිතන්නේ අභිප්‍රේරණය කියන වචනය කියන්නේ. ඊට පස්සේ මම ඒ පිළිබඳව පොත්පත් කියවලා ඒ පිළිබඳව ඉගෙනගෙන ඒ පිළිබඳව වැඩ කරනකොට මම හිතන්නේ අර කුණු තින තැනට කුණු එකතු වෙනවා වගේ ඒ જાති මිනිස්සුම හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මම හිතන්නේ අපිට ඔහොම උඩ මට්ටමින් සහ බිම් මට්ටමින් කරන්න පුළුවන් වෙලා ඇත්තේ කරන්න පුළුවන් වෙන්න ඇත්තේ. ඒ වුණාට අපිට තව ලොකු දුර ගමනක් යන්න තියෙනවා. හැබැයි මේ යන ගමන හොඳයි. මට පේන හැටියට අපිට පොඩ්ඩක් නීඩල් එක ඉස්සරහට තල්ලු කරන්න පුළුවන් වෙච්ච බව තමයි අවුරුදු 13ක් තිස්සේ කරපු වැඩ දිහා අපසර හැරලා බලපුවම පේන්න තියෙනවා.
0: නෑ මහාචාර්යතුමා ඔබතුමා මේ ඒ හරි අපූර්ව තැනකට මේ සාකච්ඡාව අරගෙන ඉන්නේ. දැන් වෛද්‍යවරයෙක් විදිහට උදේ 8 ඉඳලා හැන්දෑව 5 වෙනකම් වගේ 8 to 5 ජොබ් එකක් කරලා ගෙදර ගිහිල්ලා ගෙදර ඇත් එක්ක ඉතාමත්ම සතුටින් ඉන්න පුළුවන් මම හිතන්නේ දෛනික චාරියාවක් තමයි බොහෝ දොස්තරවරු අනුගමනය කරන්නේ. නමුත් ඔබතුමා දැන් මේ රෑ 9:00 මාරයි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙලාව. තාමත් මම හිතන්නේ වැට්ට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නැතුව ඇති. එන්න ගමන් මෙතනට එන්නේ මේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ ජන සමාජයේ දැනුවත් කරන්න. ඒ කියන්නේ ඒක අර හදවතින්ම එන වැඩක්නේ. මේ වගේ වැඩ කරන දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නේ බොහොම අතලොස්සයි. ඉතින් මම හිතනවා ඔබතුමා මේ කරන කාර්යය ඉතාමත්ම වැදගත් සත්කාරයක් කියලා තමයි අපි ඒක සඳහන් කරන්නේ. ඉතින් ඒ ගැන ඔබතුමාට මුලින්ම අපි ස්තුතිවන්ත වෙන්නත් ඕනේ. මේක මේ බොහොම අතලොස්සක් දෙනෙක් කරන වැඩක්. නැත්තම් තමන්ගේ වැඩ සමහරට ඔබටත් තිබුණා මේක හරි මම පහෙන් පස්සේ මම වැඩ කරන්නේ ඉන්ටර්වයුව එකක් ඕන නම් පහට කලින් ඇවිල්ලා රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ පහෙන් පස්සේ මම ගෙදර යන්න ඕනේ වගේ දෙයක් කියන්න. නමුත් ඔබතුමා එහෙම නෙමෙයි රෑ 9ට මේ සජීවීව 9 මාට ඇවිල්ලා මේ මහරෑ ඉන්ටර්වයුව එකක් කරන අයමත් හෙට උදේ මම හිතන්නේ ඉස්පිතාල් පැත්තට යන්නත් තියෙනවා.
1: ඔව් මේ දවස්වල මම මේ ඔන් කෝල් කියලා කියන්නේ පැය 24 පුරාම එන ලෙඩ පිළිබඳව තීරණ ගන්න ඕන සහ බලන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් එහෙම ඉන්නකොට ඔබ දන්නවනේ මෙහි අපි ඇඳන් වලට විතරයි රෝගීන් නැතුල් කරන්නේ. දැන් ඒ නිසා විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරයන් හැටියට අපි ගාව ඉන්න ලෙඩ අපේ මේ පළ මේ මූලිකවම ටාගට් එක පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලන්ගේ තීව්‍ර දේවල් සෝට් අවුට් කරලා ඉක්මනට ඒ ඇඳන් වලින් නිදහස් කරන එක. එහෙම නිදහස් කරේ නැත්නම් අලුතෙන් එන ලෙඩුන්ට දෙන්න ඇඳන් නැහැ. එහෙම ඇඳන් නැති වෙනකොට ඇත්තටම ඔස්ට්‍රේලියාව මම දන්න හැටියට රෝගීන් කීප දෙනෙක් අවුරුද්දකට මිය යනවා. ඒ කියන්නේ අර ට්‍රයාජ් කරන ක්‍රමයට ඇතුළට ඒ රෝගියා ආවේ නැත්නම් එහෙම ඒ රෝගයාට තියෙන රෝගය මොකද්ද කියලාත් හොයාගන්න බෑනේ. ඒ නිසා ඒ වගකීම අපි දරාගත යුතුව තියෙනවා. මොකද ඒක කියන්නේ ඒ ශාස්ත්‍රවල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරයන්ට තමයි පිළිබඳව මූලික තීරණ ගන්න තියෙන්නේ. දැන් ඔබ ඒ කියපු කතාවට මේ මම ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් එහෙම මේ දෙවි කෙනෙක් හැටියට දැකිය යුතු නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන වැරදි අපෙනුත් වෙනවා ඇති. නමුත් මට හිතාගන්න බැරි දැන් හුඟක් වෙලාවට අපෙන් කවුරු හරි ඇහුවොත් එහෙම ඔබ කවුද කියලා අහපුවම ඔබ කියයි මම පැතුම් තිලකසිරි කියලා. මම කියයි මම තිස්ස විජේරත්න කියලා. ඇත්තම කතාව ගත්තාම අපි කියලා කියන්නේ අපේ මොලේ. ඔව්. ඒ කියන්නේ අපේ මොලේනේ හිතන්නේ කැමති කන බොන දේවල් මොනවද, අඳින දේවල් මොනවද, මොන වගේ වචනද කතා කරන්නේ, මොන වගේ සින්දුද අහන්නේ කියන්නේ, මොන වගේ කෑමද කන්නේ බොන්නේ, මොන වගේ දේශපාලනයක්ද ෆලෝ කරන්නේ, එහෙම නැත්නම් දේශපාලනයක් කරන්නේ නැද්ද. ඒ වුණාට එහෙම කිව්වට අපි අර අපේ නම කියලා ඒත් එක්කම තියෙන දේවල් කරනවා මිසක් අපිට අපි ගැන මං හිතන්නේ ලොකු දැනීමක් තියෙනවා කියලා. මං හිතන්නේ ඒ නිසා වෙන්න ඕන මොලේ ගැන විශේෂයෙන් උනන්දුවක් තියාගන්න හිතාගෙන ඉගෙන ගත්ත වෛද්‍යවරුන්ට වෛද්‍යවරියන්ට පවා මේ පිළිබඳව දැඩි උනන්දුවක් ඇති නොවෙන්න හේතුව ඒගොල්ලන්ගේ අඩුපාඩුවකටත් වැඩිය ඒ අර තමන්ගේ මොලේ පිළිබඳව තමන්ට තියෙන හැඟීමේ තියෙන නොදන්නාකම නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒක ඉතින් අපිට වෙනස් කරන්න අමාරුයි. ඉතින් ඒ වුණාට මට ආපස්සට හැරලා බලනකොට අපි ටික ටික ඉස්සරහට යනවා කියලා තමයි මට හිතෙන්නේ.
0: මහාචාර්යතුමා මේ මොලේ පිළිබඳව අපි කතා කරනකොට බොහෝ දෙනෙකුට දැන් ඔබතුමා කියනනේ 43%ක්.
1: ඔව්.
0: අපි හැමෝටම යම් කිසි ආකාරයකට මොලේ සම්බන්ධ සෞඛ්‍යමය ගැටලුවක් තියෙනවා කියලා.
1: ඔව්.
0: හැබැයි 43%න් කීයෙන් කී දෙනාද දන්නේ තමන්ට මොලේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. ඒක නේද බොහෝ ප්‍රශ්නෙට මුල උතන වෙලා තියෙන තමන්ට මොලේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා තමන්ට තේරෙන්නේ නැහනේ. මේක අර එක්ස්ට්‍රීම්ලි මේ දැනුනන් පස්සේ තමයි අපිට තේරෙන්නේ අපිට යමක් තියෙනවා කියලා. ඒත් අපි අනිත් මිනිස්සයාගේ මොලේ ප්‍රශ්න ගැන උඹට මොලේ අමාරුවක් තියෙනවා කියලා කිව්වට අපි කවදාකවත් මට මොලේ අමාරුවක් තියෙනවා කියලා කියාගන්නේ නැහනේ. මෙතන නේද ගැටලුව තියෙන්නේ.
1: හරියටම හරි. ඇත්තටම ඒක තමයි අපිට වෙනස් කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට අපි කියලා කියන්නේ අපේ මොලේ කියලා කියන්නේ මේ රාත්තල් 3ක් විතර වෙච්ච මල් ගෝවා ගෙඩියක් වගේ අපේ ඔළුව ඇස්සේ තියෙන ජෛව විද්‍යාත්මක අවයවයක්. මේ අවයවය ඇතුලේ ජෛව විද්‍යාත්මක විදුලි කම්බි බිලියන 100ක් විතර තියෙනවා. මේ බිලියන 100 එක්කෙනාට කතා කරන්නේ ඒ බිලියන 100 අතරේ තියෙන හන්දි එහෙම නැත්නම් උපාගම ට්‍රිලියන 10කින් විතර. මේක සරලව කියන්න පුළුවන් මම කලින් මං හිතන්නේ මේ කතාව කියලා තිනවා. මේ විදුලි කම්බි එක එක අපි එකක් පස්සේ එකක් දිගට තියන්න ගියොත් එහෙම මේ ලෝකේ වටේ හතර පහ පාරක් යන්න වෙනවා. එච්චර දිග කම්බි මේ ඔළුව ඇස්සේ තියෙනවා. එතකොට ඒ වාර එකිනෙකට කතා කරන හන්දි මං කියවනේ ට්‍රිලියන 10ක් තියෙනවා කියලා. ඒක අපේ ශීරපතේ තියෙන තරුවලට වඩා වැඩි. එතකොට මේක කොච්චර සංකීර්ණ එකක්ද කියලා එතකොට තේරෙනවා. මේ මේක ඇස්සේ තමයි ඔය ඉරිසියාව, කුහකකම, කරුණාව, ආදරය, මෛත්‍රිය, නිර්මාණාත්මක බව, එතකොට કૃතිම බුද්ධිය හොයාගන්න එක, එතකොට ශූර ව්‍යාපාරිකයෙක් වෙන එක, කපටි වැඩ කරන එක, කුඩු කේඩුකම් කරන එක, දිය යටින් ගින්දර ගෙනියන එක වගේම ඉතාමත්ම හොඳ ගුණ යහපත් දේව මේ සේරම කෙහෙල්මල ටික වෙන්නේ ඕක ඇස්සේ තමයි. එතකොට දැන් ඒක 143ක් ලේඩ් වෙලා තියෙනවා කියලා නේ මම මේ කියන්නේ. එතකොට අර එහෙම ඉන්ද්‍රියක් තියෙනවා කියලා අපි දන්නෙත් නැත්තම් ඒ ඉන්ද්‍රිය අපි හරියට බලාගත්තේ ඒ ඉන්ද්‍රිය තමයි අපි කියන්නේ කියලාත් අපි දන්නේ නැත්තම් මේ ඉන්ද්‍රියත් සැරින් සැරේ දසලක්ෂ ගාණක් වරින් වර මේ නිමේෂයක් නිමේෂයක් පාසා වෙනස් වෙනවා කියලා දන්නෙත් නැත්තම් මේක හොඳට තියාගන්න ක්‍රම තියෙනවා මේක ලෙඩ වලින් බේර ගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියන එක ගැන දන්නෙත් නැත්තම් එහෙම නොදන්නා කමකුත් තියාගෙන 143කට දැනටමත් කිසියම් ආකාරයක ආබාධයක් මේකස්සේ තියෙනවා කියලත් දැනිලා ඒකත් දන්නේ නැත්තම් මං හිතන්නේ මම අර මේ මෙල්බර්න් නුවර ඉයන් පොට ශ්‍රවණාගාරී තිබෙච්ච එකේදී මං හිතන්නේ අන්තිමේට එක සමාප්තියටපත් කරනකොට මං කිව්වේ we are cooked කියලා. ඒ කියන්නේ අපි දැන් මේ කබලෙන් කබලේ හොඳට බැදිලා තියෙන්නේ කබලෙන් ලිපටත් වැටෙන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙන්නේ කියලා. මං තව කතාවක් ඉදිරියෙන් මං මේ සැලසුම් කළ කීප කතාවක් නෙවෙයි මං එතනදි කිව්වා අපි ඔක්කොම මේ මුළු ලෝකේ ඉන්න මිනිස්සු ජනගහනේ ඔක්කොම දැන් මේ වෙලාවෙ ඉන්නේ ටයිටැනික් නැවේ. ටයිටැනික් නැව දැන් ගිලෙනවා. හැබැයි අපි මේ හොඳ අපූර්ව කොමඩි ෂෝ එකක් මේ රූපවාහිනී අර වගේ මේ වගේ තියෙන එක එක ජාති යුද්ධ ජරමර අනම්මනම් බලබලා ඉන්න නිසා අපි ඒක බලබලා හිනාවෙවි ඉන්නවා මිසක් අපිට ගිලෙනවා කියන එක දන්නෙත් නැහැ. අපි ඉන්නේ ටයිටැනික් නැවේ කියලා දන්නෙත් නැහැ. ඔන්නෝම තැනක තමයි මේ සමාජයේ දැන් පවතින්නේ. ඒකට හේතුව ඔබ කියපු කතාව තමයි. ඒ කියන්නේ අපිට එකක් අපි ගැන හරි අවබෝධයක් නැහැ. ජෛව විද්‍යාත්මක විදිහට අනිත් එක අපිම හොයාගත්ත දේවල් ඒ කියන්නේ හොයාගත්ත විද්වත් අයට පුළුවන් කමක් වෙලා නැහැ බිම් මට්ටමට අරන් යන්න. ඒ නිසා අපි කබලටත් වැටිලා කබලෙන් ලිපටත් ඔන්න මෙන්න වැටෙන අවස්ථාවක තමයි දැන් අපි ඉන්නේ ඇත්තටම. ඒක වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය මම දකින්න හැටියට හැම රටකටම ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේ රටේ කොහොමද අපි මොළයේ සෞඛ්‍ය පිළිබඳ ගැටලු निराකරණය කරන්නේ? මේ රටේ කොහොමද අපි මිනිස්සු මේකත් එක්ක සම්බන්ධ කරගන්නේ? මොකද එක එක ජන කොටස්, එක එක අයගේ සංස්කෘතිමය පැති, එක එක අය එක එක දේවල් දකින්න විදිහ වෙනස්නේ. එතකොට අර මේ ඒ ගැටලු වලට විසඳුම් හොයාගත යුතු ක්‍රමත් වෙනස්. ඒවා අපිට ලෝකයේ උඩ මට්ටමේ ඉඳලා උපදෙස් දෙනකොට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා මේවට විසඳුම් හොයන්න ඕන මේවට ජාතික ප්‍රතිපත්ති හදාගන්න ඕන කියලා එක්කොට ඒ ජාතික ප්‍රතිපත්ති හදාගන්න එක කරන්න ඕන ඒ රටවල් මොකද ඒ රටවල් තමයි ඒවට හොයන විසඳුම් දන්නේ. මම මේක විශේෂයෙන්ම හොඳට දැකලා තියෙනවා මම ලංකාව හිටපු කාලවල සමහර ගැටලු ඉතාම සාර්ථකව කොහොමද ඒ ප්‍රාදේශීය නායකයෝ විසින්ම විසඳන්නේ කියලා. ඒ වැත්තටම කතා කරන එක හරි වටිනවා මොකද මිනිස්සු දන්නේ නැහැ එහෙම විසඳන්න පුළුවන් දක්ෂ ශූර මේ පරිපාලකයෝ සහ පරිපාලිකාවන් එදත් ලංකාවේ හිටියා අදත් ඉන්නවා මම හිතනවා හෙටත් එහෙම හැදෙයි කියලා. ඒ වත්තරම සමහර රටවල වලට පාඩුනොත් එක්ක කියලා මම හිතනවා මට පුළුවන් හැටියට මම දැකපු දේවල් දැනටත් මම ලෝකෙ තැන් තැන් වල යනකොට කතා කරනවා කියනවා ඒව ගැන.
0: මේක මේ මහා විශාල මාතෘකාවක්. ඉතා විශාල වපසරියක් තියෙනවා බොහෝ දේවල් අපිට කතා කරන්නත් තියෙනවා. අපි ලංකාව පැත්තට යමුකෝ. දැන් ලංකාවේ ඔබ ඔය කියන 143 ප්‍රතිශතය ඇතුලේ ලංකාව කොහොමද අපි ස්ථානගත කරන්නේ? කියන්නේ ලංකාවේ ශ්‍රී ලාංකිකයන් ගත්තාම ලංකාවේ ජීවත් වෙන අපේ ආදරණීයන් කොපමණ ප්‍රමාණයක් මානසික රෝගීන් බවට පත් වෙලා තියෙනවද? ඒ කියන්නේ තෝර හඳුනාගත්ත.
1: ඔව්. දැන් මේ මානසික රෝගීන් මානසික රෝග කියලා කියන්නේ මොළේ රෝගම තමයි පැතුම්. හැබැයි දැන්
0: මොළේ සම්බන්ධකම ස්නායු
1: සම්බන්ධකම මම මේ 143 කියනකොට මම ඔය 143 කියන්නේ මානසික රෝග ඇතුල් කරන්නේ නැතුව ඇතුවන. ඒවත් ඇතුල් කරොත් එහෙම ඕක තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ කාංසාව, විෂාදය, එතකොට සිය දිවි නසා ගැනීම වගේ දේවල් ගත්තාම දැන් මොළේ සෞඛ්‍යයි මානසික සෞඛ්‍යයි කියලා කියන්නේ දෙකක්. හැබැයි මොළේ සෞඛ්‍ය ගැන කතා නොකර මානසික සෞඛ්‍ය ගැන කතා කරන්න බෑ. දැන් මානසික සෞඛ්‍ය අනිවාර්යයෙන්ම කිසියම් ආකාරයක මානසික සෞඛ්‍ය ගැටලුත් ඇතිවිය ඇති වෙනවාමයි. මම උදාහරණයක් හැටියට මට මතකයි මම මගෙත් එක්ක ආචාර්ය උපාධිය කරමින් ඉන්න තරුණ විශේෂඥ වෛද්‍යවරියක් එක්ක පර්යේෂණ පත්‍රිකාවක් පළ කළා මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා. විෂාදය එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් කියන එක අංශභාග රෝගය හැදුනට පස්සේ එන එක පිළිබඳ පුදුම විය යුතු නෑ කියන එක තමයි මේ පර්යේෂණ පත්‍රිකාවේ මම පෙන්නුම් කරේ. ඒක මට මතක හැටියට පිටු 48ක විතර ටිකක් බරපතල පර්යේෂණ පත්‍රිකාවක්. ඒකෙදි අපි දෙන්න පෙන්නුම් කරේ ලෝකෙට කෙනෙකුට අංශභාගය හැදුනට පස්සේ මොළේ සහ ඒ ශරීරයේ ඇතිවෙන ජෛව විද්‍යාත්මක රසායනික ක්‍රියාකාරීත්වයන් අපි එකට එකතු කළා. ඒ එක එක නෙට්වර්ක් එහෙම නැත්නම් පාත්වේස් යන හැටි පෙන්නලා අපි ලෝකෙට කිව්වා අංශභාගය හැදුනට පස්සේ බරපතල විදිහට විෂාදය හැදෙන එක නෝම් එකක්. එහෙම නැත්නම් ඒක වෙන්න ඕන මෙන්න මේ නිසා කියලා. ඒක අපි පෙන්වුවේ අර මේ බොහොම මේ කළු සුදු විදිහට බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට බොහොම මෙතෝඩිකලි ඒ ජීව විද්‍යාත්මක පැති පෙන්නලා. මම මේ කතාව කිව්වේ මගේ පඬිත්කමක් කියනවටත් වැඩිය මොළයේ සෞඛ්‍ය ගැටලුත් එක මානසික රෝග සෝග රෝග ඇති වෙන එක කොච්චර සුලබද කියන එක පෙන්වන්න. ලංකාවෙත් මේ ප්‍රශ්න ඉතාමත්ම බහුලයි.
0: සමහර මහාචාර්යතුමා මට මේ පොඩ්ඩක් දෙන්න. දැන් මේ මානසික රෝග තියෙන්නෙත් මොළයේ සම්බන්ධ රෝග කියන කොට්ටාෂේ උපකුලකයක් විදියටද එහෙම නැත්නම් ඒක වෙනවමද?
1: සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉපදෙන්න ඉස්සෙල්ලා මේවා ඔක්කොම තිබ්බේ එක ගොඩේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන ස්නායු රෝග විශේෂඥ වෛද්‍යෙක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි මම දැන් හැටියට මානසික රෝග කියන කෑල්ල ස්නායු රෝග වලින් කඩලා වෙනම විෂයක් හැටියට ප්‍රවර්ධනය කරන්න පටන් ගත්තේ. දැන් මානසික රෝගවලට අපේ අසන්නන ඕන එක්කෙනෙකුට බලන්න පුළුවන් මොකක්ද මානසික රෝගවල ඩෙෆිනිෂන් එක කියලා බලපුවාම ඒගොල්ලන්ට පේනවා ඒ ඩෙෆිනිෂන් එකේ කියනවා මේවත් මොළේ රෝග තමයි. හැබැයි මේවා ජෛව විද්‍යාත්මක හෝ ජෛව විද්‍යාත්මක නොවන හේතුන් නිසා හෝ ඒ දෙකත් එක්කම ජෛව විද්‍යාත්මක, එතකොට සමාජමය, එතකොට මානසික මේ තුනේම සංකලනයක් හැටියට ඇතිවන රෝග තමයි මානසික රෝග හැටියට ගණන් ගන්නේ. මොළේ සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ රෝගත් එක්ක විතරක් නෙවෙයි. මොළේ සෞඛ්‍ය කියලා කියන්නේ දැන් මම රක්සිල් කියන්නේ අපි කියලා කියන්නේ මොළේ කියලා. අපි කරන හැම දෙයක්ම මොළේ සෞඛ්‍ය හා සම්බන්ධයි. මේ දෙකක් වුණාට හරිම කිට්ටුවෙන් සහ ඉතාම සමීප සම්බන්ධතාවයක් තියෙන දෙන්නෙක් නිකන් මහත්යයි නෝනයි වගේ එක පවුලක ඇත්තටම කියනවනම් කවුද නෝනා කවුද මහත්ය කියලා අපි කතා කරන්න යන්න අවශ්‍ය නැහැ. නමුත් මේ දෙකේ දැඩි සම්බන්ධකමක් තියෙනවා. අනිත් එක මම දකින හැටියට මොළයේ සෞඛ්‍ය කියන එකට අපිට 2021 වෙනකන් හරි නිර්වචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොතිබුණාට මොළයේ සෞඛ්‍ය කියන එකේ දැන් නිර්වචනයක් තියෙන නිසා මේකත් එක ගියපුවාම මානසික රෝග පිළිබඳව මිනිස්සුන්ට අර පොඩි විචිකිච්ඡාවක් තියෙනවනේ. පොඩ්ඩක් ඒක පහලට දාපු වැඩි ගණන් ගන්න නැති ඒකට හිනා වෙන සම්භාවිතාවයක් කොයි රටෙත් තියෙනවා. ඒකත් අපිට මග හරවගෙන යන්න පුළුවන් එකක් තමයි මේ දෙක එකතු කරගෙන අරන් ගියා යනකොට පුළුවන්කම තියෙන්නේ. ඔබේ ප්‍රශ්නෙට මම අවතීරුනොත් මානසික රෝගත් ස්නායු රෝගත් වෙනත් රටවල් වගේම ලංකාවේ බහුලයි. ඇත්තම කියනවනම් ඊටත් වඩා වැඩි. මම අර කිව්වා වගේ මේ තියෙන 143න් 80ක් 90ක් විතර වැඩිපුරම තියෙන්නේ ධනවත් රටවලත් දුප්පත් ප්‍රදේශවල. ඒත් එක්කම low to middle income countries, ඒ කියන්නේ ලංකාව වගේ රටවල් වලට මේ වගේ රෝගවලින් තියෙන මේ කරදරේ ගොඩක් වැඩි. ඇත්තටම අප්‍රිකානු කලාපේ සභාපතිවරයාට කතා කරනකොට ඔහු මං 22 වෙනිදා අපි අර කරපු මේ ලයිව් සාකච්ඡාවේදී ඔහු කිව්වේ අපිට දෙපැත්තකින් පාරවදිනවා කියලා. එක පැත්තකින් මේ රෝග, අනිත් පැත්තෙන් HIV, එතකොට වෙනත් ආසාදන, එතකොට ආර්ථික අවහිරතා නිසා තියෙන ඒ කියන්නේ න්‍යූට්‍රිෂනල් ඩිෆිෂන්සීස් ඒ වගේ තත්ත්වයන් අරෝමය නිසා. ඒක ඇත්තටම ඒ විදිහටම සමානයි ලංකාවටත්. ඔබත් මත් දෙන්නව ලංකාව හොඳට දන්නවා. අපි නිතර ලංකාවට යන රටක්. අපි දන්නවා ඇති නැති පරිතරය එන්ඩෙන්ඩ වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. එතකොට ඒ දරිද්‍රතාවය නිසා ඇති වෙන ගැටලු වෙනම තියෙනවා. එතකොට ආසාදන රෝග ඒ වගේ නිසා ඇති වෙන ගැටලු වෙනම තියෙනවා. ඊට අමතරව මේවා කොමත් එක්ක එන මානසික රෝග සහ මොළයේ ආශ්‍රිත රෝගත් වෙනම තියෙනවා. මම දකින්න හැටියට කවුරුත් එක පිළිගත්තේ නැති වුණාට අප්‍රිකානු රටවලට තියෙන අර දෙපැත්තකින් පාරවදින එක මං හිතන්නේ 3-4 පැත්තකින් පාරවදිනවා ඇති ලංකාව වගේ රටවල් වලට.
0: මේ වගේ මේ මොළයේ සම්බන්ධ තියෙන රෝගවලට හේතු, කියන්නේ බහුල හේතු වගේ මොනවද අපි හඳුනගෙන තියෙන්නේ?
1: අපි දැන් මානසික රෝග පැත්තට ගන්නේ නැතුව මානසික රෝගවලට නම් මං අර කිව්වා වගේ ප්‍රධාන හේතුව ජානමය, එතකොට සමාජමය, එතකොට මානසිකමය, මේ තුන් ආකාරයෙන්ම නැඹුරුතාවයක් එනකොට මානසික ආතතිය වැඩි වෙනකොට අර තුනම එකතු වෙලා තිබුණාම ඒ කියන්නේ මානසික ආතතිය, ඒ කියන්නේ කිසි මේ සිත් තැවුල් වැඩි වෙන එක, සිත් වේදනා වැඩි වෙන එක, එහෙම නැත්නම් ඩ්‍රග් ඇන් ඇල්කොහොල් ඒ වගේ මේ මේ කාරණා ටික එකතු වුණාම දරුණු විදිහට මානසික අවපාත ඇති වෙලා රෝග ඇති වෙන්න පුළුවන්. ඒ තමයි මානසික රෝග වලට සරලව දෙන්න පුළුවන් උත්තරේ. මොළයේ රෝග ආශ්‍රිතව ගත්තහම අංශභාග රෝගය, අපස්මාර රෝගය, එතකොට අංශ එතකොට ඩිමෙන්ෂියා රෝගය, කාලික හිසරදේ වගේ වට ජානමය හේතුත් බලපානවා. ඊට අමතරව ගොඩක් පාරිසරිකමය හේතු ගොඩක් බලපානවා. විශේෂයෙන්ම අපි ගන්න ආහාර පාන, අපි ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය, එතකොට අපේ දිනචරියාව, අපේ නිදාගන්න විදිහ, එතකොට අපේ සමාජ සම්බන්ධතා, එතකොට අපි එකතු වෙන මානසික ආතතිය, ඒත් එක්කම මානසික රෝග, මේ වගේ හරි කිට්ටු සම්බන්ධකමක් තියෙනවා මොළේ රෝග ආශ්‍රිතව. මේ දෙකම නිකන් අර එක කඩුවේ දෙපැත්ත වගේ හරි දැඩි සම්බන්ධතාවයක් තියෙනවා මේ රෝග කොටස් දෙකේම, දෙකම මොළේ ඇතිවන රෝග නිසා. දැන් මම ඔබට කියවනේ සමහර මොළේ රෝග, විශේෂයෙන්ම අංශභාග රෝගය වගේ රෝගයක් හැදෙන එක 90%ක් විතර වළක්ව ගන්න පුළුවන් කියලා. ඒකෙදි හරි ලේසි මේක මතක තියාගන්න, හුඟක් වෙලාවට අපි පුරුදු කරන්න ඕන අපි දැන් අත් දෙකේ ඇඟිලි 10 ගමුකෝ, එක පැත්තකේ අතේ ඇඟිලි 5ට අපිට දාගත්ත හැකි ජීවිත කාලය පුරාම අපි පිළිපැදිය යුතු චර්යා ධර්ම කීපයක් හැටියට 5ක් හරි 10ක් හරි. අනිත් අතට ගත්ත හැකි අපිට අපි මෙල්ල කළ යුතු නොම්බර හැටියට. අපි මේක සාමාන්‍යයෙන් ලෝකෙ ගෙනියනකොට ගෙනියන්නේ ලයිෆ් ස්ටෙන් හැටියට. මට මතකයි මම ওই සිරසේ අශෝක ඩයස් මාත් එක්ක ඉස්සර පත්‍රයට ලියපු මගේ හිතවතෙක්, ඔහුත් එක්ක මම පැතිගඩක් කරා මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා. අපි මේක හිදි දෙන්නත් එක්කම කතා වෙලා සිංහල වචනයක් දැම්මා, මොළේ සෞඛ්‍ය රැකගන්න කළ යුතු හරිම 10 කියලා. ඒ හරිම 10 ඕන නම් 10ක් කරත හැකි, 20ක් කරත හැකි. අපි 10කට ගත්තොත් එහෙම චර්යා ටික ගත්තාම දුම්පානෙ නොකර සිටීම, හොඳ සුව පහසු පැය 6ක 7ක විතර නිින්දක් හැම දිනේකම ලබා ගැනීම, එතකොට මත්පැන් අඩුවෙන් පාවිච්චි කිරීම හෝ පාවිච්චි නොකර සිටීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න එක, ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා, රතු මස් අඩු කරලා, එළවලු පළතුරු වැඩි කරලා, ඒ විදිහට. එතකොට හොඳ මිනිස්සෙක් වෙන එක, ඒ කියන්නේ හොඳ මිනිස්සෙක් වුණාම, ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ යහපත් මිනිස්සෙකුට නිදාගන්න ලේසි. කාටවත් නරක වැඩ කරලා තිබුණ නැති වුණාම නපුරු හින පේන ගතිය අර එහෙම අඩුයි. ඒ මම මෙතන හොඳ මිනිහෙක් වෙන්න කියන එකෙන් අදහස් වෙන්නේ හොඳ කාන්තාවකුත් එක්ක, ඒ මිනිහෙක් කියලා කිව්වම මම මේ ඔක්කොම එක්ක ගන්නේ, එහෙම වැරදිට වටහා ගන්න එපා. මොකද ඒ හොඳට අපි හැසිරෙනකොට අපට මානසික ආතතිය ඇති වෙන අවස්ථා ගොඩක් අඩු කරගත්ත හැකි. ඒකයි මම මේක වචනයකට දාලා මේක මේ විදිහට ගත්තේ. එතකොට ඊට අමතරව ශාරීරික ව්‍යායාම කරන එක, ශාරීරික ව්‍යායාම කියලා කියන එකට හැම කෙනෙක්ම ජිම් එකට බැඳෙන්න ඕනේ නැහැ. ඇවිදින එක, නටන එක, බයිසිකල් පදින එක, පිහිනන එක, ගෙදර දොලේ වැඩපර අතපය මහන්සි වෙලා කරන එක, බස් එකේ හරි කාර් එකේ හරි ගෙදර ඉඳලා හරියටම වැඩ කරන තැනට යනවා වෙනුවට පොඩ්ඩක් බස් ස්ටේෂන් දෙකකට විතර කලින් බහලා ඇවිදින එක, දවල්ට එළියට කොහේරි කන්න බොන්න යනවා නම් ඒ ටික දුරක් ඇවිදින එක, මේ හැම එකක්ම වැටෙන්නේ ශාරීරික ව්‍යායාම හැටියට. ඇත්තටම නටන එකත්, ඒ කියන්නේ ඩෑන්සින් කියන එකත් හොඳ ශාරීරික ව්‍යායාමයක්. මේවා තමයි මම අර කීපුවර එක අතේ ඇඟිලි පහට ගන්න පුළුවන් චර්යා ධර්ම හැටියට ගත්තේ. තව එකක් කියත හැකි දැන් ඔය මිනිස්සුන්ට හાર્ට් එකට හොඳ දේවල් මතකයිනි. හાર્ට් එකට හොඳ හැම දෙයක්ම බ්‍රේන් එකටත් හොඳයි. එහෙමත් මතක තියාගත්තේ. නොම්බර් හැටියට ගත්තාම හරි ලේසි රුධිර පීඩනය. එතකොට ශරීරයේ බර, එතකොට උදරයේ පරිමාව. මේක කියන්නේ මම මේ කියන්නේ අර 6 pack abdomen එකක් හදාගන්න කියන එක නෙවෙයි. නමුත් උදරයේ ඉස්සරහට නිරායනයක අඩු වෙන මට්ටමට තියා ගැනීම සහ උදරයේ පරිමාව ඒ සරිලන විදිහට තිබ්බහම ඒකෙයි රුධිර නාලවල සෞඛ්‍යයයි එකට ගැළපෙන විදිහට තියෙනවා කියලා පර්යේෂණ පත්‍රිකා කීපයක් අපි දැකලා තියෙනවා. ඊට අමතරව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට අපි දන්නවා ඒවා සාමාන්‍ය මට්ටම් මොනවද කියලා ඒවා ඒ විදිහට පවත්වා ගැනීම සහ අපේ මේ ශරීරයේ තියෙන නාඩි වල රිද්මය එක රිද්මයකට පවත්වා ගැනීම ඒ කියන්නේ රිද්මය වෙනස් වුණාමත් සමහර මොළේ රෝග ඇති වෙන බව පෙනිලා ගිහිල්ලා තියෙනවා. මේවා තමයි නොම්බර් හැටියට ගන්න පුළුවන් දේවල්. රුධිර පීඩනය, එතකොට මං කිව්වාගේ ශරීරයේ බර, උදරයේ පරිමාව, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, රුධිරයේ සීනි මට්ටම. මෙන්න මේ 10 හරියට මෙල්ල කරගත්තාම 80ක් 90ක් විතර අපිට අංශභාග රෝග හැදෙන එක වළක්වන්න පුළුවන්. ඒත් එක්කම හොඳ මානසික හොඳ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමත් අත්‍යවශ්‍යයි. මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම විදේශ රටවලට සංක්‍රමණය වෙලා ඉන්න අපි වගේ මිනිස්සුන්ට. මොකද අපි ඉපදිච්ච රටවල් අතහැරලා ආපුහාම අපිට තිබිච්ච නෙට්වර්ක් කැඩෙනවා. ඊට පස්සේ අපි මේ ඉන්න රටවල් අපිට අලුත් නෙට්වර්ක් හදාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. පොඩි පිරිසක්නේ ඉන්නේ දැන්. නමුත් ඒ සමාජ සම්බන්ධතා කියන එක මිනිසාට අවශ්‍ය කරන කාරණයක්. ඇත්තටම මේ මෑත භාගයේදී කරලා තියෙන පර්යේෂණ පත්‍රිකාවලින් පෙනිලා තියෙන එකක් තමයි තනියෙන් ජීවත් වෙන පුද්ගලයන්ට. ඒ කියන්නේ එහෙම සමාජ සම්බන්ධතා නැති පුද්ගලයන්ට පිළිකා රෝග, එතකොට මානසික රෝග, මොළේ රෝග, හෘද රෝග, වකුගඩු රෝග හැදෙන්න තියෙන අවදානම ඔය දුම්පානය කිරීම, අධික තරබාරුකම, අධික වශයෙන් මත්පැන් බීමටත් වඩා නැත්තම් ඊට කිට්ටු විදිහේ අවදානමක් තියෙන බව පෙනිලා තියෙනවා. ඒ කියන්නේ මේ සෝෂල් අයිසොලේෂන් කියන එක ඉතාම දරුණු දෙයක් මිනිස්සුන්ට. මොකද මිනිස්සු කියන අය සමාජමය සත්තු. ඒ කියන්නේ අපිට අනිත් අයත් එක්ක සහසම්බන්ධතා තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඇත්තටම පැතුම්ල හැම කරන මේ වගේ වැඩසටහනුත් මම දකින් හැටියට තෑගි දෙන්න ඕන වැඩසටහන. ඒ කියන්නේ මොකද මේවා හරි වටිනවනේ මිනිස්සුන්ට ඒ සමාජ සම්බන්ධතා තියාගන්න. ඔය ඉන්ද්‍රජිත්ලා හැම කරන වැඩ අරවා මේවා හැම ඒවා හරි වැදගත් දේවල් විශේෂයෙන්ම සංක්‍රමණික ජනතාවට. ඒවත් අර චර්යා රටා පැත්තටම

දාගණ්ඩ පුළුවන් දේවල් ඇත්තටම. මේවා තමයි අපිට මානසික රෝගෝලින් සහ ශාරීරික රෝගෝලින් වලක්වා ගණ්ඩ තියෙන දේවල්. විශේෂයෙන් මානසික රෝග ගැන මට මෙහිදි කතා කරන්න ඕන සියදී වෙනසා ගැනීම විශේෂයෙන්ම ඔබ මට කලින් මේකට ආරාධනා කරනවට මට මතකයි මේ ගැන කතා කරා සියදී වෙනසා ගැනීම ගැන. ඔබ දන්නවත් දන්නේ සියදී වෙනසා ගැනීම අතින් ලංකාව මීට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා අංක 1 හිටා ගන්න පුළුවන් දේවල් ඇත්තටම. මේවා තමයි අපිට මානසික රෝගවලින් සහ ශාරීරික රෝගවලින් වළක්වා ගන්න තියෙන දේවල්. විශේෂයෙන්ම මානසික රෝග ගැන මට මෙහිදී කතා කරන්න ඕන සියදී වෙනසා ගැනීම විශේෂයෙන්ම ඔබ මට කලින් මේකට ආරාධනා කරනවට මට මතකයි මේ ගැන කතා කරා සියදී වෙනසා ගැනීම ගැන.

0: එන පුද්ගලයෙක් දැනටත් මගේ අම්මයි තාත්තා ජීවත් වෙන්නේ මේ පැත්ත දුෂ්කර වුණාට අතිශයම සුන්දර පළාතක් මම දැකලා තියෙන ඇත්තටම ලෝකේ මම ගොඩක් තැන් වල ගිහිලා තියෙනවා මට දැනටත් හිතෙන්නේ මම ඉපදිච්ච ගම තරම් ඒ කඳු තරම් ලස්සන තැන් වෙනත් රටවල නැති තරම් ඇත්තටම ඒ වුණාට මේ ලස්සන ඇතුලේ පොඩි කර්කශකමකුත් තියෙනවා ඒ කියන්නේ කනබොන දේවල් සහ අනිත් දේවල් සුන්දරකම තිබුණාට අවස්ථාවල් හරි අඩුයි දැනටත් එහෙමමයි අපි පුංචි කාලේ ඊටත් වඩා අඩුයි ඇත්තටම ඒ නිසාම වෙන්න ඇති මං හිතන්නේ මට මතකයි මගේ වයස අවුරුදු 15 16 විතර කාලේ අඩු ගානේ 10 දෙනෙක් 15 දෙනෙක් විතර අවුරුදු 16 17 වගේ මං දන්න අපේ පන්තිවල හිටපු වෙනත් අයගේ පන්තිවල හිටපු තරුණ තරුණියන් සීදි වෙනසාගත්ත මට මතකයි ඒ කියන්නේ අන්නහවල් ගෙදර අහවල් නංගි නැත්තම් අහවල් මල්ලි මෙන්න මේ જાතියේ වස බීලා මැරුණා කියන එක හරි සුලබ දෙයක්. ඊට පස්සේ මම වෛද්‍ය ශිෂ්‍යෙක් හැටියට පේරාදෙණියේ ඉගෙන ගන්න ගියපුවාම හැමදාම මට මතකයි මම වැඩ කරපු රෝහල් වලට ඒ වස බීපු ලෙඩ්ඩු හැම පැය දෙක තුනකට සැරයක්ම එනවා. ඒ තරම් මේ සීදිවි නසා ගැනීම කියන එක සුලබයි. ඇත්තටම මේ අවුරුදු 30කට විතර කලින් ඔබට බලන්න පුළුවන් ඕන කෙනෙකුට පරේෂණ පත්‍රිකා බලපුවාම සීදිවි නසා ගැනීමේ අංක එක හේතු වුණේ මේ වස විසවල සුලබ කම. ඉතින් සාමාන්‍ය රුපියල් 20කට විතර ඒ කාලේ මේ જાති බෝතලයක් ගත්ත හැකි කෙනෙකුට ඊට පස්සේ කාත් එක්ක හරිනකම් පොඩ්ඩක් තරහ වුණාම හදිසි කෝපයටත් නිකන් කාට හරි පාඩමක් උගන්වන්නත් හුඟක් අය මම දැකපු ඒ අපි දන්න තරුණ තරුණියෝ දැන නැති වෙච්ච අය ඒ අය මම දන්න හැටියට එහෙම බරපතල මානසික රෝග තිබිච්ච අය නෙවෙයි. මොකක් හරි හේතුවකට තමන්ගේ දෙමව්පිය හරි කාත් එක්ක හරි ආගියුමන්ට් එකකට ගිහිල්ලා ඒගොල්ලන්ට පාඩමක් උගන්වන්න අරක බීගන බීගන ගියාම ඉතින් පාඩම ඉගෙන ගන්නේ මේ පුද්ගලයාමයි මම පුද්ගලයාගේ ජීවිතේ නැති වෙලා. මම මේ කතාව කියන්න උත්සාහ කරේ මේක වැඩි වියදමක් නැතුව පුද්ගලයෝ දෙන්නෙක්ගේ සුන් දෙනෙක්ගේ උනන්දුව මත ඕල් සහමුලින්ම වගේ මුලින් උපට දමපු රටක් ලංකාව. ඊට පස්සේ මම දැකලා තියෙනවා මේ මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා පරිශන දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ගිහිල්ලා බැලුවොත් එහෙම සීදිවි නසා ගැනීම මෙච්චර සීග්‍රයෙන් සම්පූර්ණයෙන් නිට්ටාවට අයින් කළා නෑ ලංකාව. අපි දන්නවා මේ ළඟදිත් ජනප්‍රිය මිනිස්සු සීදිවි නසාගත්තායයි කියන අවස්ථා තිබුණා ලංකාවේ. ඒකෙන් පේනවා දැන් අපි කෙනෙක් ඉගෙන ගත්තා කියලා හරි නැත්නම් ලොකු තනතුරක හිටියා කියලා හරි මේ වගේ වලකින්න විදිහක් නැහැ. මම මේ කතාව කියන්න උත්සාහ කරේ එකක් ඒ අර මහාචාර්ය නිමල් සේනානායකත් තවත් අයගෙත් මැදිහත් වීම නිසා ඒ වස විසවල සුලභකම අඩු කරන්න පුළුවන් වෙච්ච එක 70%කින් 80%කින් විතර අඩු කරගන්න හේතුණා ලංකාව. දෙවෙනි කාරණේ මම මේක මතක් කරේ අපි හැමෝටම පුළුවන්කම තියෙන්න ඕන පැතුම් අපේ මොළෙත් එක්ක බොහොම අන්කන්ඩිෂනල් ආදරයක් සහ සම්බන්ධතාවයක් තියාගන්න. අපිට වැරද්දක් වුණත් අපි ඊටාම දරුණු චිත්ත පීඩාවකට ලක් වෙලා හිටියත් අපිට අපිව බලා ගන්න පුළුවන්කම තියෙන්න ඕන අපිව අපිට දඬුවම් කරන්න යන්නේ නැතුව. ඒත් එක්කම මම මෙහිදී විශේෂයෙන්ම අසන්නන්ට මතක් කරන්න කැමති මේ වෙලාවට Tamanට එවැනි චිත්ත පීඩාවක් තියෙනවා නම් මේ ඒක සාමාන්‍ය දෙයක් ඒක Tamanගේ දුර්වලකමක් නෙවෙයි. මමත් මේ විදිහට දරුණු විෂාදයෙන් පීඩා විඳලා තියෙනවා. මට සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇවිල්ලා තියෙනවා මගේ අවුරුදු 15 16 17 විතර කාලේ. එවැනි සැලසුම් මම ළඟ තිබිලා තියෙනවා. නමුත් වාසනාවකට වගේ ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී ඒ වගේ ගැලවෙන්න මට පාර හදාගන්න පුළුවන් වුණා ඒ කාලේ. ඒ නිසා එවැනි සිතුවිලි ආවත් ඒකෙන් Taman දුර්වලයි කියලා හිතන්නේ නැතුව ඒවට උදව් කරන්න පුළුවන් පාත්වේ එකක් කොහොම හරි හොයාගෙන කොහොම හරි එතනින් නැගිට ගන්න එක එකත් මිනිස්සුන්ගේ මොළේම තියෙන එක ආශ්චර්යාත්මක පැත්තක්. ඔස්ට්‍රේලියාවෙ ඉන්න එක්කෙනෙක් නම් ඔබට වැනි පීඩා තියෙනවා නම් ඔබට ඔය බෙයොන් බ්ලූ වගේ හෙල්ප්ලයින් එතකොට එක එක පළාත්වල කැට් ටීම්ස් කියලා තියෙනවා ඒවට කතා කරන්ඩ මේ කියන කතාවෙන් එහෙම හිත කලබල වුණා නම් Tamanට දැනුවම් කරන්න යන්න එපා. මොකද මේ ඒකෙන් ඔබට ලොකු සහනයක් අත් වෙන්නේ නැහැ. නමුත් ඒ ඔය ඉන්න ගැඹුරු තැනින් එළියට එන්න ඔබටත් පුළුවන්කම තියෙන නිසා එවැනි එහෙම මේ නුම්මර හොයාගෙන කතා කරන්න පුළුවන්. අපි මේ කරපු කතාවෙන් යම් කිසි ආකාරයක තැතිගම්මක් ඇති වුණා නම්
1: හොඳයි. මහාචාර්යතුමනි බොහෝ දේවල් කතා කරන්න තිබුණත් වෙලාව හරියටම රෑ 10 වෙලා තියෙන්නේ. අද සම්බුදෙන තමයි දැන් මේ සූදානම් වෙන්නේ. හැබැයි මේක අපිට මේ එක දවසකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. මම හිතන්නේ අපේ ජීවිත කාලේ තියෙනකම් කතා කරන්න ඕන මාතෘකාවක් මේ මොළය සම්බන්ධයෙන් ඇතිලා තිබෙන අර්බුද සහ මේ සෞඛ්‍යමය ගැටලු පිළිබඳව. ඔබතුමාගේ වටිනා කාලය අදත් අපේ අසන්නන් වෙනුවෙන් වියදම් කිරීම ගැන අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

0: ගීත සමගින් ඔබෙන් අපි සමු ගන්නවා ලබන සමුදත් හරියටම රැයටට අපි එනවා ඔබව සොයාගෙන එතෙක් ප්‍රාර්ථනා කරනම් අපට ජයග්‍රහී සතියක් අයිබෝවන් වාසනාවන්.
1: Station 88.6 Plenty Valley FM, The World at Night.